0: The World at Night on your local station, Plenty Valley FM.
1: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
2: Authorized by the Victorian Government, Melbourne.
3: Station sponsor.
4: අප සමාජය තුල ගුරුවරුන්ට වැදගත් තැනක් හිමිවන අතර, ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර, ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගෙනීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රජයේ විසින් බලය ලබා දී ඇත.
5: Station sponsor.
6: මෙල්බන් සෞරද රසික දනවිත සෙනෙහසෙන් පිදෙන ස්වර්ණ FM
0: on your local station 88.6 Plenty Valley FM the world at night.

Суба сандјавак. Ада мај масе хатарвенида. Супуруду сенијасин вагема, супуруду ленгатукамен. Онна пи ада тава обовасвагаген. FM Тарангамала 88.6 е ваге мантар жале www.pvfm.org.au вебадавиен. Е сварна FM арагена. Australiaве Melbourne нагрејен дала, Mahadweep 6කට රටවල් 70කට වසර ගණනාවක් පුරාවට රැගෙන ස්වර්ණමය හඬයි ස්වර්ණ FM. අදත් වෙනදා වගේම උණුසුම් ශ්‍රී ලාංකීය දේශපාලන තොරතුරු රසක් ඔබට ගෙනෙන්නට තෝරා අපි සූදානම්. ඒ විතරක් නොවෙයි මෙල්බන් නගරයේ ඉදිරි දින කිහිපයේදී සිද්ධ වෙන සෞන්දර්යාත්මක වැඩ කටයුතු කිහිපයක් පිළිබඳවත් ඔබව දැනුවත් කරන්නට බොහෝ පිරිසක් අද මැදිරියට එන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබ හදවතේ රාව ප්‍රතිරාව නැංගෝ. ගි සමුච්චයකුත් වැඩසටහන අතිශය වර්ණවත් කරන්නට අපි අදත් වෙනදා වගේම තෝරගෙන තිබෙනවා. 94.4.2.11 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය සුපුරුදු පරිද්දෙන්ම වෙනදා වගේම අපි අදත් ඔබ වෙනුවෙන් විවෘත කරනවා වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා එවිට රොක්නවේ චෝදනා මේ සියල්ලටම සහෘදා ආරාධනාව එන්න රැඳෙන්න අප සමග මේ පුරා දෙහෝරාවම සතුටින් වගේම සෙනෙහසින් මේ ස්වර්ණ FM

0: Your local station.
1: 88.6 Plenty Valley FM. 24/7. 88.6 Plenty Valley FM.
2: වෙලාව හරියටම රාත්‍රී විනාඩි 10යි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව ඒ මේ වෙලාවේ මහද්වීප 6කින් රටවල් 70ක ආදරණීය අසන්නන් සියලුම දෙනා ඉතාමත්ම සෙනෙහසින් අපි පිළිගන්නටයි මේ සූදානම් වෙන්නේ FM 88.6 නෑසෙන මානේ ඉන්න මගේ ආදරණීය මෙල්බර්න් හිතවතුන් වික්ටෝරියාන ප්‍රාන්තයේ ඉන්න හිතවතුන් සියලුම දෙනාම ඉතාමත්ම සෙනෙහසින් අපි අන්තර්ජාලය හරහා පිළිගන්නවා සුබ සන්ධ්‍යාවක් කියලා. ඒ විතරක් නෙවෙයි මේ වෙලාවේ ඉන්න නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තය සිඩ්නි නගරින් ආදරණීය හිතවතුනි ඔබට සුබ සන්ධ්‍යාවක්. කැන්බරා නුවරින් අපිත් එක්ක එකතු වෙන ආදරණීය සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි අපි බ්‍රිස්බේන් නගරයට යනවා. බ්‍රිස්බේන් නගරෙත් අදත් වෙනදා වගේම අපේ තනි නොතනියට බොහෝ පිටසක් එකතු වෙනවා. ඔබටත් සුබ සන්ධ්‍යාවක්. ඇඩ්ලෙඩ් නගරයේ දකුණු ඕස්ට්‍රේලියාවේ හැමෝටමත් ආයිබොන් කියනවා. පර්ත් නගරින් ආදරණීය හිතවතුනි අපි ඔබව අමතක කරන්නේ නැහැ. ඔබට සුබ සන්ධ්‍යාවක්. තස්මේනියාවටත් ගොඩවදිනවා ආයිබෝවන්. ඒ වගේම උතුරු ප්‍රාන්තයේත් ඩාවින් පැත්තින් අපේ ආදරණීය හිතවතුනි අපි දන්නවා ඔබ ටිකක් අපෙන් දුරස් වෙලා හිටියත් අපි ඔබත් එක්ක හැමදාමත්ම ඉන්නවා. අන ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. පරිසමෙන් ඉන්න ඕනේ. නවසීලන්තයට යනවා. නවසීලන්තයේ ආදරණීය හිතවතුන් වෙනදා වගේම අපිත් එක්ක එකතු වෙනවා ටිකක් රැබුලා බොහෝ වෙලා ඉන්න වෙලාවේ. සුබ රාත්‍රියක් කියලා තමයි අපි ඔබට ප්‍රාර්ථනා කරන්නේ. ජපානය, දකුණු කොරියාව, ෆිලිපීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, ඒ වගේම තායිලන්තයේ ආදරණීය හිතවතුනි ඔන්න ඔබට සුබ සන්ධ්‍යාවක්. අපි ලංකාවේ ආදරණීය හිතවතුන් රසක් අදත් වෙනදා වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉන්දියාව, පාකිස්තානය විතරක් නොවෙයි හැමදාම වගේ මගේ ආදරණීය හිතවතුන් මැද පෙරදිගින්න හැමෝම ඉතාමත්ම සෙනෙහසින් සුබ දවසක් කියලා පිළිගන්නේ. මුළු ආසියානු මහද්වීපයටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් දකුණු අප්‍රිකාව, ඒ වගේම නයිජීරියාව, ඒ වගේම ටැන්සානියාව ආදී රටවල්වල ඉඳලා අප්‍රිකාන් රටවල්වල ඉඳලා අපිත් එක්ක එකතු වෙන ආදරණීය හිතවතුන් ඔන්න ඔබටත් සුබ දවසක් අපි ප්‍රාර්ථනා කරනවා. යුරෝප මහද්වීපයටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ලතින් ඇමරිකානු රටවල ඉන්න හිතවතුන් අපි ඔබවත් ඉතාමත්ම සෙනෙහසින් ආදරයෙන් පිළිගන්නවා. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව මේ රටවල්වල ඉන්න ආදරණීය ශ්‍රී ලාංකික හිතවතුනි අපි ඔබව අමතක කරන්නේ. ඔබවත් අපි ඉතාමත්ම සෙනෙහසින් පිළිගන්නේ. අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ් අඩවියෙන් වෙනදා වගේම මේ හැමෝම අපිත් එක්ක එකතුලා ඉන්න මොහොතක් මේ වැඩසටහන ඔබ කැමති ඕනෑම වෙලාවක ඔබට රිසිසේ අහන්න අපි අපේ අන්තර්ජාල ලිපිනය තුළ මේ වැඩසටහන් සියල්ලම තැම්පත් කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි පසුගිය වැඩසටහන් වසර ගණනාවක හැම වැඩසටහනක්ම ඔබට ලබා ගන්න පුළුවන් වෙන විදිහට අපි ඒ සියල්ලම එහි තැම්පත් කරලා තියෙනවා. ආදරණීය මතක් කිරීමක් තිබෙනවා. ඒ තමයි ඔබේ නිර්මාණ අප හරහා මෙල්බර්න් නගරේ ඉඳලා ලෝකෙ පුරාවටම ප්‍රචාරය කරගන්න අවශ්‍ය සියලුම වැඩ කටයුතු අපි ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. අපිට කතා කරන්න අපේ දුරකථන අංකය මෙල්බර්න් නගරය 94.42111. එහෙම නැත්නම් අපේ සමාජ මාධ්‍ය ඔස්සේ අපිව හමුවෙන්න දැන්ටමත් බොහෝ පිරිස් අපිට ඒ විදිහට නිර්මාණය වෙලා තියෙනවා. අපි හැකි විගස ඒ නිර්මාණ සියල්ලම ඉදිරිපත් කරන්නට සූදානමින් ඉන්නේ. වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් අපිට ඉතාමත්ම වැදගත්. යෝජනා ඉතාමත්ම වැදගත්. ඊටත් එහාට ගිල චෝදනා අතිශය වැදගත්. ඒ නිසා හැමෝටම අපි ආරාධනා කරනවා හැමදාම් වගේ අපි හැමදාම වැඩසටහන පටන් ගන්නකොට කියනවානේ ඔබේ අදහස්, යෝජනා සහ චෝදනා සියල්ලම එවන්න කියලා. ඒ විදිහට එවන්න. අපි ඒවා බලලා පුළුවන් විදිහට වැඩසටහන සකස් කරගන්න අපි උත්සාහ කරනවා. යලි තතාවක් අපි හැමෝටම ආරාධනා කරනවා එන්න රැඳෙන්න අපත් සමග මේ පුරා දෙහෝරාම සතුටින් වගේම ආදරණයෙන් සෙනෙහසින්. වැඩසටහනේ මුලින්ම ඉදිරිපත් කරපු ගීතය මෙල්බර්න් නුවරේ නිර්මාණය වුණේ ශිරෝමා ප්‍රනාන්ද තමයි ගීතය ගායනා කරේ. ඇගේ පද රචනයක් රෝහණ ධර්මකීර්ති තමයි ඒ සංගීතවත් කළේ. අපි තවත් මෙල්බර්න් නගරයෙන් නිර්මාණය වෙච්ච ලස්සන ගීතයක් අහන්නයි මේ සුදරන් වෙන්නේ.

0: CDF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතු වල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන ටේෆ් එය සැබෑ කරයි. ටේෆ් වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන ටේෆ් ගැන සොයා බලන්න.
1: Authorized by the Victorian Government, Melbourne.
2: Station sponsor.
3: අප සමාජයේ තුළු ගුරුවරුන්ට වැදගත් තැනක් හිමි වන අතර, ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර, ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගෙනීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න. වික්ටෝරියානු රජය විසින් බලය ලබා දී ඇත.
4: Station sponsor.
5: වෙලාවර 8යි විනාඩි 18යි ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ වෙලාව. ගෙවිගිය සතිය දේශපාලන වශයෙන් අතිශය උණුසුම් සතියක් බවට පත් වෙලා තිබුණාට හේතුව තමයි මැයි දිනය. රටේ හැම තැනම වගේ මෙවර පවත්වන්නට සූදානම් කරලා තිබුණා. හැබැයි මැයි දිනය යෙදිලා තිබුණේ පෝය දවසක නිසා සමහර දේශපාලන පක්ෂ මැයි රැලි නොපවත්වා මැයි පෙළපාලි නොපවත්වා ආගමික කටයුතු වලට තමන්ගේ පාක්ෂිකයෙන් යොමු කරලා තිබුණා. ජාතික ජනබලවේගය ලංකාව පුරාම ස්ථාන 22ක රැලි ගණනාවක් පවත්වලා තිබුණා. සමහර රැලි වලට අතිශය දැවැන්ත සෙනඟ ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා සහභාගී වුණ නුවරඑළිය රැසීම, ඒ වගේම ජනාධිපතිතුමා සහභාගී වෙච්ච මහරගම රැසීම, ඒ වගේම බිජිත හේරා සහෝදරයා සහභාගී වෙච්ච කඩවුත රැසීම වගේ රැසීම් කිහිපයක් අතිශය ජනකායකින් පිරි ඉතිරී ගිය තැන් බවට පත් වෙලා තිබුණා. ඒ වගේම අනෙකුත් දිස්ත්‍රික්කවලත් ඒ දිස්ත්‍රික්ක නායකයන් විසින් සහ ආරායත දේශකයන් විසින් මැයි රැලි ආමන්ත්‍රණය කරලා තිබුණා. ඒ වගේ මැයි පෙළපාලි පවත්වලා තිබුණා. කොහොම නමුත් ජාතික ජනබලවේගය මුළු මහත් ලංකාව පුරාවටම මැයි රැලි මැයි පෙළපාලි පවත්වලා තිබුණා. ඒ මැයි රැලිවල කතා වෙච්ච දේවල් පිළිබඳව මේ වෙනකොට බොහෝ මාතෘකා ඇවිල්ලා තිබෙනවා, මතභේද මතුවෙලා තිබෙනවා. මේ වගේ දේවල් ඇයි කතා කරේ, මේ වගේ දේවල් කතා නොකරා නම් හොඳයි වගේ නේද කියන කාරණා පිළිබඳව ඒ පිළිබඳ අපි වැඩසටහන ඉදිරියේදී කතා කරමු. මොනවද මැයි දිනේදී, මැයි දිනේ කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් වැඩ කරන ජනතාවගේ දිනේනේ. එතකොට වැඩ කරන ජනතාව වෙනුවෙන් මොනවද මෙවර ආණ්ඩුව ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ, ඒ වැඩ කරන ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ මැයි රැලි වල කතා කළාද වගේ කාරණා පිළිබඳව අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. කොහොම නමුත් අතිසාර්ථක මැයි රැලි මාලාවක් ලංකාව පුරාම ක්‍රියාත්මක කරපු වග තමයි ජාතික ජනබලවේගය පැත්තෙන්, එහෙම නැත්නම් ආණ්ඩුව පැත්තෙන් අපිට වාර්තා කරන්නට තිබෙන්නේ. ඒ වගේම ප්‍රධාන විපක්ෂයේ වන සමගි ජනබලවේගයත් ඉතාමත්ම විශාල මැයි රැලියක් සංවිධානය කරලා තිබුණා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන්. එතනත් බොහෝ දේවල් කතා කළා. නමුත් ඇත්තටම කම්කරුවා වෙනුවෙන් කතා කළාද කියන ප්‍රශ්නය අපිට යලිත් වතාවක් කතා කරන්නට අවශ්‍ය වෙනවා. මොකද බොහෝ තැන්වල දේශපාලන තොරතුරු තමයි කතා කරේ. කම්කරුවා ගැන කතා කරන්න ඉතාමත්ම අල්ප වශයෙන් තමයි කම්කරුවා ගැන කතා කරලා තිබුණේ. බොහෝ දෙනෙක් තමන්ගේ දේශපාලන පක්ෂය කොහොමද ඊළඟට බලය ගන්න, එහෙම නැත්නම් තමන්ට ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂය මොනවද මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් නොකරන්නේ වගේ දේවල් තමයි ඔවුන් කතා කර කර හිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සුපුරුදු පරිද්දෙන් මැයි රැලියක් සංවිධානය කරලා තිබුණා. ඒටත් සැලකිය යුතු පිරිසක් සහභාගී වුණා කියලා තමයි කොළඹින් අපිට ආරංචි වෙන්නේ. ඒ වගේම සර්වජන බලයත් දිලි ජයවීර මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මැයි රැලියක් සංවිධානය කරලා තිබුණා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයත් මැයි රැලියක් සංවිධානය කරලා තිබුණා. ඒ වගේම තවත් කුඩා පක්ෂ රැසක් ලංකාවේ තැන්වල බොහෝ ස්ථානවල මැයි රැලි සංවිධානය කරලා තිබුණා. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මැයි රැලියක් පැවැත්වුවේ නැහැ. ඔවුන්ගේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙන්නට ඕනේ අනිත් අය මැයි රැලියක් කරනකොට ඔවුන් එක මැයි රැලියක්වත් නොකරුවේ. ඒ වෙනුවෙන් රටපුරා විහාර විහාරස්ථාන සොයාගෙන ඒ විහාරස්ථානවලට ගිහිල්ලා කම්කරුවන් වෙනුවෙන් බෝධි පූජාවක් පවත්වන්නට, බෝධි පූජා පවත්වන්නට තමයි ඔවුන් සූදානම් කරගෙන හිටියේ.

0: ये ये बहुत ही पूजा पिंक कमुत सार्थक होना की ऐला वार्ता बनामा को मनामुत मैं हम देशपाल न पक्षे कम तमन के बाले तहाउरु कर गए नीम वो हमन तम बाले लबा गए नीम वागे कारणा एकतु हुआ तमाई मैं मैयरली संविधान कर लेती मैं अभी हम बता को मकिन आपे राते मैयरली सामान्य देशपाल न पक्षे तमन के बाले पिन्ना न ट पाविता करन रसी मालावक मिसक කම්කරුවන් වෙනුවෙන් සැබෑ කම්කරුවන් වෙනුවෙන් මේ දේශපාලන පක්ෂ මැයි රැළිය පාවිච්චි කරනවාද මැයි දිනේ පාවිච්චි කරනවාද කියන දේ ගැටලුවක් කියලා. ඉතින් ඒ ගැටලුකාරී තත්ත්වය තවමත් විසඳී නැති වගේ තමයි ලංකාවේ මේ මැයි රැළිය නිරීක්ෂණය කරාම අපිට පේන්නේ. කොහොම නමුත් මැයි මාසේ පළවෙනිදා ඒ වෙනුවෙන් මැයි දිනේ වෙනුවෙන් බොහෝ දෙනෙක් තමන්ගේ දවස ගත කරගෙන හිටියා. නමුත් ඊට එහාට ගිය අවස්ථාවක් තමයි මේ වෙසක් පෝය. වෙසක් පෝය ගැන ගැටලුවක් ඇති වෙලා තිබුණා මේ මොහොතේ. මැයි දිනේ තිබුණේ වෙසක් දිනේ. ඒ නිසා ආණ්ඩුව මේ වෙසක් දිනේ කල් දැම්මාය කියලා බොහෝ දෙනෙක් ආණ්ඩුව පැත්තට චෝදනා කරන්න උත්සාහ කළා. නමුත් ආණ්ඩුව පැත්තෙන් කියන්නේ මෙවර වෙසක් තියෙන්නේ වෙසක් මේ මැයි මාසේ පළවෙනි දින නෙවෙයි මැයි මාසේ අන්තිමට. ඒ නිසා රාජ අනුග්‍රහය සහිතව වෙසක් උත්සවය මාතර දී පවත්වන්නට ආණ්ඩුව සූදානම් වෙලා ඉන්නවා කියන කාරණාව. මේ පිළිබඳවත් ලංකාවේ බොහෝ දෙනෙක් දෙපැත්තකට බෙදිලා සාමාන්‍යයෙන් ඉතින් අපේ කිසිරිතනේ දෙපැත්තකට බෙදෙන එක දෙපැත්තකට බෙදිලා වාද විවාද තර්ක විතර්ක කරගෙන තිබුණා පසුගිය සතිය පුරාවටම. ඒත් එක්කම ඉතාමත්ම ශෝචනීය ප්‍රවෘත්ති කිහිපයක් ලංකාවෙන් වාර්තා වෙලා තිබුණා මරණ කිහිපයක්. ඒ මරණ අතරින් මාධ්‍යවත බොහෝ සෙයින් වාර්තා වෙච්ච මරණයක් පිළිබඳව අපි මතක් කරන්න ඕනේ තමයි කුලියාපිටිය ප්‍රදේශයේ සිද්ධ වෙච්ච මරණය. අර මහා බැංකුවේ වැඩ කරපු අධ්‍යක්ෂකතුමාගේ මරණය. මේ මරණය සියදිවි නසා ගැනීමක් කියලා බොහෝ දෙනෙක් අර්ථකථනය කරනවා. ඒ වගේම මෙය ඊට එහාවට ගිය සමහරලාවට වෙනත් ආකාරයක මරණයක්ද කියන කාරණාව පිළිබඳවත් දැන් ප්‍රශ්නාර්ථ මතුවෙමින් පවතිනවා. කොහොම නමුත් මරණ පරීක්ෂණ වාර්තාවේ නම් තිබෙන්නේ එතුමා සිය දිවි නසාගත්තාය කියලා. නමුත් අපේ බොහෝ වෙලාවට මේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන අය ඔවුන් වරක වෛද්‍යවරු වරක මරණ පරීක්ෂකවරු වරක ක්‍රිකට් විචාරකවරු වරක ක්‍රිකට් පුහුණුකරුවන් වරක දේශපාලඥයින්. ඉතින් ඒ නිසා ඒ හැම දෙයකටම මොනවහරි තමන්ගේ දේවල් කියන අය ඉන්නවා. ඉතින් ඒ අයගේ මතත් එක්ක තමයි පහුගිය සතිය පුරාවටම අපේ රටේ දේශපාලන ශාස්ත්‍රය උඩු යටිකුරු වෙලා තිබුණේ. තවත් මූල්‍යමය ගනුදෙනු කිහිපයක් පිළිබඳව වාර්තා වෙනවා. එකක් තමයි ශ්‍රී ලංකා තැපැල් ආයතනය මගින් කරපු ගනුදෙනුවක් තවමත් ඒ ඇමරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා නැහැ කියන කාරණාව. ඒ වගේම රක්ෂණ සංස්ථාව සම්බන්ධිනුත් යම් යම් මතභේදාත්මක ගනුදෙනු කිහිපයක් සිද්ධ වුණා යයි වාර්තා වෙලා තිබුණා. තවත් මේ වගේ සත්‍ය අසත්‍යභාවය පිළිබඳව ආණ්ඩුවෙන් කවුරුත් කතා කරලා නැහැ. නමුත් අර තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පිළිබඳව නම් නලින්ද ජයතිස්ස මාධ්‍ය ප්‍රකාශකතුමා කතා කරලා තිබුණා. ඒ වගේම මහා බැංකුවෙන් යවපු ඒ ඩොලර් මිලියන ප්‍රමාණය ඔස්ට්‍රේලියාවට යවපු ඒ හැකර්වරයෙක් ගත්ත මිලියන ප්‍රමාණය පිළිබඳවත් වාර්තාවක් එළිදක්වලා තිබුණා. නමුත් තාමත් රක්ෂණ සංස්ථා පිළිබඳව ආණ්ඩුව පැත්තෙන් කිසිම තොරතුරක් වාර්තා කරලා නැහැ. ඒත් එක්කම පහුගිය සතියේ තවත් බොහෝ තොරතුරු තිබුණා අපිට වාර්තා කරන්නට. නමුත් ඊට කලින් ලස්සන ගීතයක් ඇහුවොත් හොඳයි කියලා තමයි අපේ නම් අදහස. වෙලාව මතක් කරනවා මෙල්බන් නගරෙන් රෑ 8:26 අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ්අඩවියෙන් ලෝකේ පුරාවටම ඉන්න අපේ ආදරණීය හිතවතුන්ට ආයමත් අතාවක් ආයිබෝවන්.
1: ਪੰਜਾਬ ਦਾ ਕੋਈ ਰਾਹ

ගීත ගානකලේ විශාරද මනෝරි විජේරත්න අටපහුවෙලා විනාඩි 36යි ලංකාවේ තොරතුරු කතා කරමින් ඉන්න මොහොතක් ලංකාවේ බොහෝ තොරතුරු ඔබට වාර්තා කරන්නට තිබෙනයිට හේතුව තමයි අපි හැමදාමත්ම වගේ දිනෙන් දින පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය මේ තොරතුරු යාවත් කරන්නේ වෙනවා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙලා ඉන්න තොරතුරු නිරන්තරයෙන්ම උඩ පල්ලැහැ යන දේශපාලන වාතාවරණයක් තමයි ලංකාවේ තිබෙන්නේ ජූලි මාසේ පළවෙනි දින ඉඳලා වැට් බදු සංශෝධනයක් සිද්ධ වෙනවා කියලා ආරංචියක් ඇවිල්ලා තිබෙනවා මේනකොට ජනතාවට අතිශය අපහසු තත්වයක ඉන්නවා කියලා තමයි ලංකාවෙන් වාර්තා වෙන්නේ මොකද මැයි මාසේ දෙවනිදා ඊයේ මේ පෙරේදා ඉන්ධන මිල යලිත් වැඩි වුණා ඒ වැඩි වුණේ මොන පදනමක් මතද කියන කාරණාව පිළිබඳ තාම

ගැටලුවක් තිබෙනවා. ඒට හේතුව තමයි ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඉන්ධන මිල දැන් ශීඝ්‍ර ලෙස පහළ බැහැලා තිබෙනවා. මීට මාසයකට කලින් සත 250කට 260කට 270කට තිබිනු පෙට්‍රෝල් ලීටර එක මිල මේනකට සත 168 දක්වා පහළ බැහැලා තිබෙනවා. අපි මේ ජීවත් වෙන මිල් පාක් ප්‍රදේශයේ අද වෙනකොට සත 168කට තමයි පෙට්‍රල් ලීටරයක් විකුණන්නේ. නමුත් ලංකාවේ තත්ත්වය වෙනස්. ලංකාවේ තත්ත්වය දිනෙන් දින එහෙම නැත්නම් මේ සංශෝධන කරන හැම මොහොතකම වෙන්නේ ඉන්ධන මිල වැඩිවීමක්. පසුගිය තුන්වෙනිදා එහෙම නැත්නම් පසුගිය දෙවනිදා මැයි මාසේ දෙවනිදා ඉන්ධන මිල වැඩි කිරීමේදී සියලුම වර්ගවල ඉන්ධන මිල වැඩිවීමක් සිද්ධ වෙලා තිබෙනවා. දැන් පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 400 පැනලා තිබෙන වගේ තමයි කියන්න තියෙන්නේ. කොහොම නොවත් ඒ පිළිබඳව මතක් කරන ගාම තවත් දෙයක් තිබෙනවා මතක් කරන්නේ තමයි ජූලි මාසේ පළවෙනි දිනදලා වැට් බද්ද සංශෝධනය වෙනවා කියලා තිබෙනවා. සමාජ මාධ්‍යවල නම් මෙය සඳහන් කරන්නේ වැට් බදු තවත් එකතුවක් කියලා. නමුත් මේ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යතුමා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිසාන්ත ජයවීර මහත්මයා ප්‍රකාශයක් නිකුත් කරලා කියනවා මේ එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. මේතදී වෙන්නේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බ විදිහට බදු ප්‍රතිපත්තිය සරල කිරීම මගින් මෙච්චර කල් අය කරපු බදු එහෙම නැත්නම් මෙච්චර කල් අය කරපු අග එකතු කරන බද්ද හා සමාජ ආරක්ෂණ බද්ද කියන දෙකම එකට එකතු කරලා එක බද්දක් විදිහට ඉදිරිපත් කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒක 20.5% දක්වා වැඩි වෙනවා කියලත් සඳහන් වෙලා තිබෙනවා. ඉතින් දඩ බදු ඒ වගේම ඉන්ධන මිල වගේ දේවල් භාණ්ඩ මිල ඉහළ යෑම ජනතාවට කෙතරම් දරා ගන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබෙන කාලවකවානුවක්. මොකද මේක ජාතික ජනතා ආණ්ඩුවක්. ජනතා ආණ්ඩුවක මේ විදිහට බඩු මිල ඒ වගේම ඉන්ධන මිල වගේ දේවල් සහ බදු වගේ දේවල් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාව එතරම් කැමැත්තක් නැහැ. හැම වෙලාවෙම කැමති ජනතාව හැම වෙලාවෙම කැමති දෙයක් ලාභෙට ගන්න බදු නැතුව ඉන්න. ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආණ්ඩුව ගත්ත මොහොතේදී ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මත බොහෝ බදු අඩු කිරීමක් කළා. නමුත් ඒ බදු අඩු කිරීමම රටේ ආර්ථිකය කඩා වැටෙන්නට හේතුවකුත් වුණා. ඒ වෙලාවේ ජනතාව මුලින්ම බදු අඩු කිරීම සම්බන්ධයෙන් අතිශය සතුටට පත් වුණා. නමුත් ඒ ජනතාවම ඊට පස්සේ බදු මිල අඩු කළා. ඒ ආර්ථිකය කඩාවැටුණයින් පස්සේ ඒ ජනතාවම තමයි පාර්ට බැහැලා ඒ පිළිබඳව තමන්ගේ අසතුට ප්‍රකාශ කළේ. කොහොම නමුත් ආණ්ඩුව නම් කියන්නේ ජූලි මාසේ පළවෙනිදා සංශෝධනය කරන්නේ මේ වැට් බද්දක් නොවේ. නමුත් මේ වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද කියන දෙකම එකතු කරලා එක බද්දක් විදිහට මේ සියලුම බදු වර්ග සරල කිරීමක් තමයි සිද්ධ වෙන්නේ කියලා. කොහොම නමුත් මේක මේ විදිහටමද සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් තවත් දෙයක් වෙනත් වචන වලින් කියනවාද කියන කාරණය පිළිබඳව ජනතාව අවදියෙන් සිටින මොහොතක්. මාලදිවයිනේ ජනාධිපති මොහමඩ් මියුසු මහතා තුන් දින නිල සංචාරයකට ලංකාවට ආවා. ගිවිසුම් 7ක් මේ වෙනකොට අස්සන් කරලා තිබෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. නමුත් ඒ ගිවිසුම් වල තියෙන්නේ කුමක්ද කියන වග පිළිබඳව තවමත් ජනතාව දැනුවත් කිරීමක් කරලා නැහැ. ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කරා ජනතාව දැනුවත් නැහැ. නමුත් මාලදිවයින සමග මොන වගේ ගිවිසුම් අත්සන් කරේ කියලා මා විශ්වාස කරනවා. සමහර විටකදී අපිට ඒ අවබෝධතා ගිවිසුම් මොනවද කියලා ඒ අවබෝධතා ගිවිසුම් වල තිබුණේ මොනවද කියලා ඉදිරියේදී අපිට දැනගන්නට හැකියාවක් ලැබෙයි කියන එක තමයි අපිට විශ්වාස කරන්නට තිබෙන්නේ. ඒත් එක්කම තවත් කාරණා කිහිපයක් මතක් කරන්න ඕනේ. ලංකාවෙන් දන්සලක් එහෙම දෙනවා නම් ඔන්න දන්සල් දැන් ලියාපදිංචි වෙන්න වෙනවා. වෙසක් පොයට දන්සල් සියල්ලම ලියාපදිංචි කිරීම ආරම්භ කරලා තිබෙනවා. ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය තමයි මේක කියන්නේ. එළඹෙන වෙසක් පොහොය දිනයට අවශ්‍ය දන්සල් සඳහා ලියාපදිංචි වීම ලියාපදිංචි කිරීම වෙනුවට ආරංචිලා තිබුණා. ඉස්සර නම් අපිට දන්සල් ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වුණා. අපිට හිතුණා දන්සලක් දුන්නා. නමුත් දැන් මේක පොඩ්ඩක් වෙනස් වෙලා තිබෙනවා. තවත් වැදගත් ප්‍රවෘත්තියක් ලංකාවෙන් වාර්තා වෙනේ තමයි ඔබට මතක නම් මේ චෙම්මිනි සමූහ මිනිවල. මේකත් හරියට නිකන් අර පාස්කු ප්‍රහාරය වගේම තමයි අවශ්‍ය වෙලාවට උඩට එනවා, ආපහු පල්ලෙහාට එනවා, ආයෙත් උඩට එනවා, ආයෙත් පල්ලෙහාට එනවා. ඔන්න බොහොම කාලයකට පස්සේ ආයෙමත් මේ චෙම්මිනි සමූහ මිනිවලේ තිබිච්ච මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගත්තා කියලා යාපනයෙන් වාර්තා වෙලා තිබෙනවා. අද අපි යාපනයේ පැත්තට යන්න පුංචි අදහසක් තිබුණ නමුත්
පැවැත්වෙන තාක්ෂණික දෝෂ නිසා යාපනයටන්ට හැකියාවක් නෑ මේ චෙමිනි මිනි වල සහ එයා සම්බන් තොරතුරු පිළිබඳව කතා කරන්නට. කොමනමුත් සිරු 243කට අදාළ අස්ති කොටස් ගොඩගත්තා. ඒ අයගේ ඥාතීන් ඇවිල්ලා මේවා බැලුවා. ඊට පස්සේ මේ පිළිබඳ බොහෝ සාකච්ඡා කෙරුණා. දැන් ඒ අස්ති කොටස් වලින් බොහෝ පිරිසක් හඳුනාගෙන තියෙනවා කියලා තමයි ලංකාවෙන් මේ තොරතුරු වාර්තා වෙන්නේ. කොහොම නමුත් තවත් තොරතුරු රැසක් අපි ලංකාවෙන් වාර්තා කරමු. ඊට කලින් මම කැමති තවත් දෙයක් වෙත ඔබේ අවධානය යොමු කරන්න. ඒ හේතුව තමයි අපි ඔබට හැම වෙලාවෙම කියනවා මේ වැඩසටහන ඔබේ වැඩසටහනක්. ඒ නිසා ඔබට පුළුවන් ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න. ඒ වගේම අපි කැමති මේ වැඩසටහනට ඔබ ඇවිල්ලා ඔබේ අදහස් අපිත් එක්ක බෙදා හදා ගන්නවා නම් හැම සතියෙම මතක් කරනවා වගේ ඔබ මොන දේශපාලන මතයක හිටියත් ඒ දේශපාලන මතය වෙනුවෙන් අපේ වැඩසටහනේ ඔබට අවස්ථාව ලබා දීමට අපි සියල්ලෝම සූදානම්. ඒ නිසා අපි ආරාධනා කරනවා හැම දේශපාලන පක්ෂයකම නියෝජිතවරුන්ට එන්න ඇවිල් ඔබේ අදහස් අපිත් එක්ක බෙදා හදා ගන්න. අපිට ප්‍රශ්නක් තිබෙනවා ඔබෙන් අහන්න. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් අය ඉන්නවා නම් එන්න ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න. ඒ වගේම අපි ලබන සතියේ ඉඳලා ආයතනත් වතාවක් ලංකාවේ දේශපාලන පක්ෂ විපක්ෂ හැම එකකම නායකවරුන් සමග, ඒ දේශපාලන නායකයන් සමග කතා බහ කරන්නට සූදානමක් තිබෙනවා. ඒ සඳහාත් අපි ඉඩහසර ඉදිරියේදී විවෘත කරගන්නවා.

0: වෙලාවරටයි විනාඩි 51යි ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ ඉඳලා මහදීප 6කට රටවල් 70කට ආදරයෙන් අරගෙන ඉන්න ස්වර්ණමය වැඩසටහන තමයි මේ. ලංකාවේ දේශපාලන තොරතුරු කතා කරනවා වගේම අපි වැඩසටහන ආරම්භයේදී මතක් කරා මෙල්බන් නගරේ සිද්ධ වෙන දේ පිළිබඳවත් අද අපි කතා කරන්නට සූදානම් කියලා. දැන් නම් මැදිරිය සම්පූර්ණයෙන්ම පිරීලා ඉතිරිලා ගිහිල්ලා තියෙන්නේ. මේ මාසේ 16 වෙනිදා හවස 6ට ඩැන්නොන් ඩ්‍රම් තියටර්හි පැවැත්වෙනවා ලස්සන ප්‍රසංගයක්. ස්වරාංජලි කියලා තමයි ප්‍රසංගය නම් කරලා තිබෙන්නේ. මේ ප්‍රසංගය විශාරද චමරි වීරකෝන් සහ ඇගේ සංගීත ආශ්‍රමයේ සිසු දරු දැරියන් ඉදිරිපත් කරන දරු දැරියන් කොහොම ඉතින් වැඩිහිටියත් ඉන්නවා. සිසු සිසුවියන් ඉදිරිපත් කරන ලස්සන සංගීත ප්‍රසංගයක්, සංගීත සන්ධ්‍යාවක් ස්වරාංජලි. ඒ පිළිබඳව තමයි අපි මේ කතා කරන්නට අද සූදානම් වෙන්නේ. මැදිරියට බොහෝ දුරු කතර ගෙවාගෙන ඩැන්ඩොම් පැත්තින්දලම ඇවිල්ලා ඉන්නවා විශාල පිරිසක්. අපි හැමෝම ආදරෙන් අයිබන් කියලා පිළිගන්නවා. මුලින්ම චමරි වීරකෝන්, අයිබන් චමරියක්කේ,
1: අයිබන් පැතුම්,
0: කොහොමද මේ දවස්වල තොරතුරු?
1: තොරතුරු අර ඔයා මුලින්ම කිව්වා වගේම අපි ලැහැස්ති වෙනවා ලොකු කටයුත්තකට. ස්වරාංජලි අපේ සංගීත අසපුවෙන් පිරිනමන ගුරු උපහාරයක් කිව්වොත් ඇති. ඒක ගුරු පූජාවක් වගේ නම් කරෝතින් හොඳයි කියලා මට හිතෙනවා. මොකද හේතුව මගේ සංගීත, ඒ කියන්නේ මම ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත්ත මගේ ගුරු මෑණියන්ට උපහාරයක් හැටියට මගේ දරු දැරියොත් එක්ක, සිසු දරු දැරියොත් එක්ක එකතු වෙලා පවත්වන්නට නියමිත ප්‍රසංගයට අපි ලක ලැහැස්ති වෙන ගමන් ඉන්න කාර්ය බහුල කාලයක් තමයි මේ.
0: මෙමයි මේ ඔබේ ප්‍රසංග ගැන පෞද්ගලිකව මටත් තිබෙනවානේ බොහෝ අත්දැකීම්. හැබැයි මේ ප්‍රසංග මේ අදිසිය නෙමෙයි එන්නේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මේ අවුරුදු ගානකට කලින් තමයි අපිටුණත් කතා කරලා බොහෝ කල් මේක. ඇයි මෙතරම් ලක ලැහැස්ති වීමක්?
1: ඒක තමයි අපේ විශේෂත්වය පැතුම. ඒක ඔයා හොඳින්ම දන්න කෙනෙක් හැටියට සතුටුයි ඒක ගැන අහන එක ගැන. මොකද 2014 තමයි මං හිතන්නේ අපේ පළවෙනි ප්‍රසංගය තිබ්බේ. එදා සිට අද දක්වාම පැතුමුත් ඒවට සම්බන්ධ නිසා අපි වැඩ කරන්නේ කොහොමද කියලා දන්නවා. අපි අර කිව්වා වගේ අපිට ප්‍රසංගයක් පවත්වන්න හදිස්සියක් නැහැ. ඒකට ලොකු ලකලෑසීමක් කරනවා. අනිත් එක අපි ඒකට හේතු පාදක කරගන්නේ කුමක්ද කියන එක ගැන අපි ගොඩාක්ම හිතන දෙයක්. ඒ අනුව හිතලා බලලා තමයි ප්‍රසංගයක් පවත්වන්නේ. ඉතින් ඒකට අපි දරුවෝව, සිසු දරුවන්ව ලකලෑසි කරන ගමන් ඒගොල්ලන්ගේ ශාස්ත්‍රීය දැනුම, ඒගොල්ලන්ගේ සංගීත දැනුම, ඒ පරිචය මේ උපනම්වන්න ගමන්ව හොඳ වැඩක්. ඒ කියන්නේ වෙනස් විදිහේ වැඩක් කරන්න බලාපොරොත්තුවෙන් තමයි මේ ප්‍රසංගයක් සූදානම් කරගන්නේ. ඉතින් ඒකට ගොඩාක් කාලය මිදඟු කර වෙනවා ඔයා කිව්වා වගේ. ඉතින් ලහි ලහියේ කරන්න බැරි දෙයක්. ඒක නිසා තමයි අවුරුද්ද දෙකකට විතර කලින් ඉඳන් ලෑස්ති වෙච්ච ගමන්ම ඔයාටත් අමතලා අපි දේවල් ලෑස්ති කරගන්නේ. ඒක නිසා තමයි.
0: හොඳයි, අද බොහෝ පිරිසක් ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා අරෝෂ ජයවර්ධන. අපිට හැම වෙලාවෙම හම්බෙනව මේ සංගීත ප්‍රසංගවලදී සහ මේ වගේ ලස්සන කලා කටයුතු වල තමයි වැඩිපුරම හම්බෙන්නේ. අයිබෝන්,
2: අයිබෝන් පැතු,
0: කොහොමද ඔබේ දායකත්වය මේ වැඩසටහනට?
2: මගේ දායකත්වය කිව්වහම මේ 2014 ඉඳලා මේ ප්‍රසංග පටන් ගත්ත කාලේ ඉඳලම සෑම ඉවෙන්ට් එකකටම, සෑම ප්‍රසංගයකටම මමත් සහභාගී වුණා. මේ ළමයින්ගේ දුණුව මම ගොඩාක් දැක්කා. ඉතින් මුලින්ම සහභාගී වුණේ ඇත්තට වාදනයෙන්, සහාය වාදනයෙන්. මාව සංගීතය පැත්තට යොමු කරෙත්, මාව ගායකයෙක් කරුවෙත් මේ විශාරද චමර වීරකෝන් තමයි. චමර වීරකෝන් හින්දා තමයි මං අද ගායකයෙක් වුණේ. දැන් මෙදා සැරේ මේ ප්‍රසංගයේ මං ගායකයෙක් හැටියටයි සහභාගී වෙන්නේ, වාදනයෙන් නෙවෙයි. එතකොට ඒ අමතරව, ඊට අමතරව කියන්න ඕනේ, ඒ දවස්වල පොඩි දරුවන් විතරයි මේ පන්ති පවත්වලා ඒ ළමයින්ට මඟ පෙන්නුවේ. මේ අද හුඟාක් වැඩිහිටි කට්ටිය අද සංගීතය ඉගෙන ගන්නවා විශාරද චමරි වීරකෝන්ගෙන්. ඒ චමරි වීරකෝන් වැඩිහිටියන්ට පන්ති පවත්වන්නට පටන් ගත්තේ මම හින්දා. ඉතින් ඒකට ගොඩාක් පිංසිද්ද වෙනවා. ඉතින් හුඟක් ස්තුතියි. අනිත් කට්ටිය හුඟක් ඒ ඒක දකින්නවා. ඒ වගේම මම දකින්නවා මේ පොඩි දරුවන් මේ රටේ ඉපදිලා මේ රටේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගත්තට ඒ සංගීතය හසුරවන විදියයි සිංහල භාෂාව උච්චාරණය කරන විදියයි ගායනය දැක්කහම පුදුම හිතෙනවා. ඒකින්ද එවිල්ලම බලන්න ඕනි මොනතරම් කැපවීමකින් මේ දරුවන්ව ඉදිරියට ගෙනියන්න මේ චමරවීරකෝන් උත්සාහ දරනවාද කියලා.
0: කවින්දිය අමරසිංහ අයිබෝවන් අපි නම් මැදිරි හම්බෙන්නේ පළිනතාවට නේද?
3: ඔව්.
0: කොහොමද කවින්දිය ඔබේ සූදානම මොකද්ද ඔබේ වැඩේ ඔබ ගායිකාවක් ඉදිරියේ තමයි මේ ප්‍රසංගයේදී තමන්ගේ දක්ෂකම් එළි දක්වන්නට සූදානම් ඉන්නේ?
3: ඔව්. මගේ අත්දැකීම කතා කරොත් පොඩක් වෙනස්. මොකද මම සංගීත පසුබිමක් තියෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මට අවස්ථාවක් ලැබිලා තියෙනවා මගේ මන් සතුව ගායන හැකියාවක් තියෙනවා නේ කෙලි දක්වන්න වේදිකාවක් මත. ඉතින් මං විශ්වාස කරනවා මේක ලස්සන අත්දැකීමක් වෙයි කියලා. මං ඇත්තටම කතා කරනවා මම ස්තුති කියන්නේ කැමැති චමරවීරකෝන් මහත්මියට, විශාරද චමරවීරකෝන් මහත්මියට මම විශ්වාස කරනවා මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඇත්තටම සංගීතය කියන්නේ ගායනය විතරක් නෙමෙයි. ඒක පිටිපස්සේ ලොකු කාර්යභාරයක් තියෙනවා, ලොකු සාමූහික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියන එක මම දැනගත්තා. මොකද පන්තිය හරහා මට ලැබුණා මේ සොරාංජලි ප්‍රසංගයට සහභාගී වෙන එකෙන් මම ඒක තේරුම් අරගෙන තියෙනවා. ඇත්තටම කියනවා නම් අද මට හිතෙනවා මම ඇත්තටම මේ පන්තියට සම්බන්ධ වුණේ මේ මෑතකදී. හැබැයි මම දැන් තේරුම් අරගෙන තියෙන මම දැන් කණ්ඩායමේ සමාජිකාවක් වගේ, ඒ කියන්නේ මට අවස්ථාව ලැබිලා තියෙන එක ගැන හරිම ඉතින් ලස්සන අත්දැකීමක්.
0: මොකද අපි තවත් දොහෝ දේවල් කතා කරනවා ගායනි ළඟටත් යන්න ඕනේ. ආයිබෝවන්.
1: ආයිබෝවන්.
0: කොහොමද ඔබේ සම්බන්ධතාවය මේ පාර?
1: මම සාගාරේ සංගීත පන්තියට සහභාගී වුණේ 2019. ඇත්තටම කුත් මගේ චූටි පුතා තමයි මුලින්ම පැමිණියේ. ඊට පස්සෙ ඉතින් මමත් ආසාවට සහභාගී වුණා. අරෝෂ අයියා කිව්වා වගේ සින්දු කියන්න ආසාවක් තිබුණා. හැබැයි ගැයුවද කියන එක දන්නේ නැහැ. ඉතින් මේ හැමදේම ඉගෙනගත්තේ චමරීගෙන් තමයි. ඇත්තටම කිව්වොත් මේ ගීතයකට අතපය හොලවන්නත් හරි ලැජ්ජාවකින් හිටපු කෙනෙක් මම. චමරීට පින් සිද්ධ වෙන්න මොකක් හරි එකක් අද ස්ටේජ් එකේ කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මෙදා ගමන අපේ කන්සර්ට් එක තියෙන්නේ චමරී ගුරුතුමියගේත් ගුරුතුමියට උපහාර පිණිස. ඉතින් ඒක මෙදා ගමන කන්සර්ට් එක ඉන්දියානු රාගධාරී සංගීතය පදනම් කරගෙන අපි කරන උපහාරවලලක්. ඒකේ අපි කරන අයිටම්ස් ගත්තොත් හරි එකකට එකක් වෙනස්. අපි හැමදාම ප්‍රගුණ කරන ස්වරපන්ති ස්වරාභ්‍යාස බේස් කරගෙනත් අපි එක අයිටම් එකක් කරනවා. ඒත් එක්කම ගැමි සංගීතය, ගැමි සංගීතය එකතු කරගෙනත් එක අයිටම් එකක් කරනවා. ඊට පස්සේ සිංහල සහ හින්දි සින්දු එකතුවක් කරනවා. අපිට කොච්චර ඉන්දියා භාරත සංගීතය අපි කොච්චර අපේ සිංහල සංගීතයකට සම්බන්ධ කරගෙනද කියලා ඒකෙන් තේරෙනවා. ඒ දෙකම එකතු කරලා අපි එක අයිටම් එකක් කරනවා. ඉතින් පැතුම් දකි එදාට අපේ කන්සර්ට් එක ඔයා අනවුන්ස් කරන්න එනවා කිව්වා. මේ එතකොට ඔයා එක්ස්පීරියන්ස් කරයි මේ කොච්චර ෂෝක්ද කොච්චර දස්සනද කියලා අපේ වැඩේ.
0: ඔත අපි වැඩසටහන පිළිබඳව කතා කරමු. මෙල්බර්න් නගරේ වෙලාව හරියටම රෑ 9:00 දැන්.

0: හරිම ලස්සන ගීතයක් විශාරද චමරි වීරකෝන් ගීතය ගායනා කරේ ගීතයේ අයිතිකාරණිය චමරි ඉන්නවා අපිත් එක්ක අද මැදිරියේ සොරාංජලි මේ මාසේ 16 වෙනිදා හවස 6ට ඩ්‍රම් තියටර් හිදී දැන්නොන් ඒ පිළිබඳව මේ කතා කරන්නේ චමරි කොහොමද මේ ගීතය හැදෙන්නේ රසක් වාගේ
1: හොඳ ප්‍රශ්නයක් බොහොම මේ අතීතයට දිව යන කතන්දරයක් පැතුම් මගේ පළවෙනි ස්වතන්ත්‍ර ගීත නිර්මාණයක් කෙරුණේ ටිකක් කාලයකට කලින්. ඒතර වයසත් අහු වෙන නිසා ඒ කාලේ කියන්නේ කොච්චරද කියලා. මේ කොහොමාරි මම මුලින්ම කරේ ගීත හතරක්. ඒ ගීත හතරෙන් දෙකකට සංගීතවත් කළේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන නවරත්න ගමගේ. ඊට පස්සේ මම සින්දු ගීත කීපයක් පටිගත කරලා තිබ්බා. ඉතින් ඒ සින්දු ඒ ගීත කීපය එලි දක්වන්න විදිහක් ලෑසි කරගන්න හිතිච්ච කාලෙක තමයි අපි තව සින්දු අපිට හිතු සින්දු 10ක් තිබ්බහම තව 4ක් එකතු වෙන්න ඕන හින්දා නවාට කතා කරලා කිව්වා මට වෙනස් විදිහක ගීතයක් ඕනේ මොකද මං අර කියලා තිබ්බේ ස්ලෝ ටෙම්පෝ එකේ සින්දු ඒක නිසා ටිකක් වෙනස් මාදිදී මේ සංගීතවත් වෙච්ච ගීතයක් මට ඕනේ කිව්වහම එයාගේ ෆයිල් එකේ තිබිච්ච සින්දුවකට වචනවලට තමයි එයා මෙලඩි එක හදලා තිබ්බේ පස්සේ මගේ මම ඒ මෙලඩියකට බොහොම කැමති වුණා වචනවලට මම ඇත්තටම මේ වචනවලටත් කැමති වුණා එතකොට අශීකා නිලුම්දෙනිය කියලා බොහොම ආදුනික කිවිදයක් තමයි මේ ඔය නවාට ගීත එවලා තිබ්බේ ඒ එයාගේ ගීත ගොන්නේ තිබිච්ච එක ගීතයක් තමයි ඔය අපිට එකතු කරගන්න පුළුවන් වුණේ ඉතින් වැස්සක් වාගේ නමින් ඒක පටන් ගන්න වචන ටිකෙන් අපිට ආස හිතුණා ඉතින් ඒ ගීතේ තිබිච්ච පදමාලාවයි මේ සංගීතයයි අපිට තිබිච්ච ඇල්ම නිසාම අපි මගේ සංගීත තැටියක් නිකුත් කරා 2017දී ඒ සංගීත CD එක මේ CD එකේ නම් කළෙත් වැස්සක් වාගේ කියලා තමයි. ඉතින් ඇත්තටම මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ පැතුම් මේ මෙල්බන් වල මාධ්‍ය දීපු සහයෝගය. මම නම් කිව්වට කමක් නැද්ද දන්නේ නැහැ. ඇත්තටම කියන්නම ඕනේ. මොකද වැස්සක් වාගේ ඔය අද මේ මෙහිම වැස්සක් වාගේ කියන ගීතය ගැන අහන්න හේතු වෙන්නත් ලොකු හේතුවක් වුණා. මෝනිං ෂෝ චැනල් 31 එකේ සුගිතා සහ නිමල් අල්විස් ඒ කාලෙදිම මං කවුද කියලා දන්නෙත් නැතුව සින්දු අහලා මට දීපු ඉන්ටර්විව් එකක් කියලා එයා ඒ ප්‍රෝග්‍රෑම් එකේ ටෙලිකාස් කරපු විෂුවල් එක නිසා මංව දැක්ක ගම මාව අඳුරගන්න කාලයක් තිබ්බ වැස්සක් වාගේ නිසා ඒත් එක්කම ඒ ගුවන් විදුලි නාලිකාවලින් දීපු සහයෝගය මතක් කරන්න ඕනේ ඒ හැමෝම එකතු වෙලා තමයි වැස්සක් වාගේ කියන ගීතය මෙල්බන් කට්ටියට අහන්න එක මේ මොනවාද මේ අවස්ථාවක් සපයලා දුන්නේ ඉතින් එතනින් පටන් ගත්ත ගමන තමයි අපි මේ දක්වා එන්නේ
0: ඔව් චමර වීරකෝන් අපි හඳුනාගන්නේ 2014 දිනේ මෙල්බර්න් ගායිකාවක් විදිහට ওই කාලය මට මතකයි ওই කාලේදී මෙල්බර්න් බොහෝ ගායක ගායිකාවන් තමන්ගේ ගීත නිර්මාණ එලි දක්වන කාලයක් බොහෝ සංගීතයට එලි දක්ුණා මාධ්‍ය ගැන මතක් කරපින්ද මතක් කරන්න ඕනේ මේ දැන් කාලේ වගේ නෙමෙයි දැන් අපිට අන්තර්ජාලය තියෙනවා Facebook එහෙම නැත්නම් සමාජ මාධ්‍ය තියෙනවා ගීතයක් අපිට පටිගත කරපු ගමන්ම ප්‍රචාරය කරගන්න පුළුවන් දැන් අපි 2014 වගේ කතා කරනකොට සමාජ මාධ්‍ය තිබුණ නැති තරම් ඔබ කියනා වගේ ශ්‍රී ලංකා මෝර්නිං ෂෝ වගේ චැනල් 31 එකේ තිබිච්ච රූපහිනී නාලිකා වලින් තමයි අපිට රූපයක් හරි පේන්නේ. ඒ වගේම ගුවන් විදුලි නාලිකා කිහිපයක් තිබුණා 3SZ ඒ වගේ 3SER රංජිත් රුබි ගුවන් විදුලි වගේ. ඒ වයින් තමයි අපිට ගීත අහන්න ලැබුණේ. ඉතින් ඒ අතීතයේදී ඔබ මම අර කිව්වා වගේ ගොඩාක් මේ ගායක ගායිකාවන් ගීත නිර්මාණය කරලා තමන්ගේ සංගීතයට එලි දක්වනකොට සමහර ඇත්තටම කියන්නේ සමහර සංගීතයට නම් තිබුණා එතරම් ප්‍රමිතියකට නැතුව ඒ කියන්නේ තමන්ගේ ආසාවට ඒ ගීතයක් ගායනා කරලා සංගීත ටිකට තැටිගත කරලා ඉදිරිපත් කරපු නමුත් ඔබේ සංගත තැටියේ ඊට වඩා විශේෂත්වයක් තිබුණා මොකද 2014 දී මටත් පුද්ගලිකවම ඔබත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබුණනේ මේ ප්‍රසංගයේදී එතකොට ඒකේ මම දැක්කා ඔබ මේ බොහෝ කාලයක් තිස්සේ සංගීතය ප්‍රගුණ කරලා තමයි සංගීත තටියක් නිර්මාණය කරන්නේ නැතුව මේ එක පාරම සින්දුවක් කියලා ඒක CD එකකට ගහගෙන ඇවිල්ලා එලි දක්වන එකක් නෙමෙයි කියලා. චමරි වීරකෝන් කොතනින්ද පටන් ගන්නෙ?
1: චමරි වීරකෝන් මෙල්බන් වලින් කොතනින්ද පටන් ගන්නෙ කියන අහුවලන් වැඩි හොඳයි කියලා හිතෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මම සංගීතය ඉගෙන ගත්තේ ලංකාවේදී විශාරද විභාග දක්වා මම සංගීතය ඉගෙන ගත්තා. හැබැයි මම ගායිකාවක් වෙන්න මට අවස්ථාවක් තිබුණේ නෑ නෙමේ අවස්ථාවක් දුන්නේ නෑ කියලා කිව්වොතින් හොඳයි. ඒකට ඒක මම මේ කියන්නේ බොහොම සතුටින් බොහොම ආදරෙන් කියන කතන්දරයක්. ඒක ගැන මම කිසිම රිග්‍රෙට් එකක් නැතුව කියන කතන්දරයක්. මොකද මගේ ශාස්ත්‍රය මම බැංකු මම බැංක කෙනෙක්. මගේ මම රැකියාව කරේ බැංකුවේ හැට නැෂනල් බැංකුව මතක් කරන්න ඕනේ. ඒතර මගේ කරියර් එක උනේ බැංකින්. හැබැයි මම මියුසික් කරේ මගේ පැෂන් එකට. මම ඉගෙන ගත්තේ මගේ තියෙන ඒ ඒ සංගීතයට තියෙන ගෞරවය නිසා. ඒත් එක්කම මට ඒ කාලේ තිබිච්ච ඒ මේ මගේ දැනුමයි කැමැත්තයි නිසා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තිබිච්ච ස්වදේශීය සේවයේ තිබිච්ච ඒ වගේම වෙළඳ සේවයේ තිබිච්ච ඔඩිෂන්ස් තියෙනවා ශ්‍රේණිගත ගායිකාවන් වෙන්න. ඒවට සහභාගි වෙලා මං ඒ දෙකේම ශ්‍රේණිගත ගායිකාවක්. ඉතින් ඒ කාලේදී අපිට මේ ඒ වගේම රූපවාහිනී ඉස්සර උදාර මේ මම කියන්නේ බොහොම තරුණ කාලේ පොඩි කාලේ කිව්වටින් හරි අවුරුදු 16 17 වගේ මේ රූපවාහිනී වැඩසටහන් වලට උදාර වගේ වැඩසටහන් වලට මට සහභාගි වෙන්න ලැබුණා. එතකොට ගුවන් විදුලි වැඩසටහන් වලට යන කාලේ තමයි මගේ මහත්තයා දැන් මගේ husband ඒ දවස්වල මගේ මං
0: පෙම්වතා
1: වෙන්න කලින්. හැබැයි ඒක පෙම්වතා වෙන්නත් කලින් දැනගත්ත දැන අඳුරගෙන ඉන්න කාලේ
0: දන්න කියන අයියා කෙනෙක්
1: අන්න හරි දන්න කියන අයියා කෙනෙක් ඉලා ඉන්න කාලේ මට මේ කොහොමද මට U-turn එකක් ගන්න පුළුණා. එයා මට ඒ කාලේ ඒ අයියා මට දුන්න පොතක් කියවන්න දෝන කමලාවති පොත කියවන්න දුන්නා. මම රේඩියෝ සිලෝන් එකේ ගිහිල්ලා එදාස්ලිගෙන් SLBC එකේ ගිහිල්ලා මේ ප්‍රෝග්‍රෑම්ස් කරන කාලෙදී මට මේ මෙනද දෝන කමලාවති පොත කියවන්න දුන්නා. මේ ඒකින් පස්සේ ඒ පොත කියවුවන් පස්සේ මම මොන යම් හේතුවකට හෝ මං හිතාගත්තා කවදාවත් ලංකාවේදී ගායිකාවක් වෙන්න මට උමනාවක් නැහැ කියලා. මං ඒ තරුණ කාලෙදී ඒ ආපු අදහස වෙන්න පුළුවන්. ඒක නිසා මම හැමතිස්සෙම ඔළුවේ තියාගස්ස මම මේක සින්දු කියන්නේ පැෂන් එකට මිසක් ප්‍රොෆෙෂනලි සින්දු කියන්න යන්නේ නැහැ. ඒ අවස්ථාවල් හම්බෙච්ච අවස්ථාවලත් මං එච්චර උනන්දුවෙන් සහභාගි වෙන්න හිතුවේ නැහැ. ඒක නිසා ඊට පස්සේ දැන් මෙහොම කාලයත් එක්ක කාලය ගත වෙනකොට හැබැයි මම බැංකුව ගැනත් මතක් කරන්න ඕනේ පැතුම් මට පුදුම විදිහට සහයෝගයක් ලැබුණා. මේ මගේ පැෂන් එක ගෙනියන්නේ කියන අපිට ගොඩාක් අවස්ථා තිබුණා. අපේ ගායන කුසලතාවයන් නිවේදන කටයුතු ඒ වගේ නර්තන කටයුතු එළි දක්වන්න හැට නැෂනල් බැංකුව මං ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් මතක් කරන තැනක්. ඊට පස්සේ අපි මෙල්බන් වලට එනවානේ. මං කිව්වේ ඒකයි. දැන් මෙල්බන් වල ගායිකාවක් වුණේ කොහොමද කියන එක තමයි මම කියන්න ඕනේ. මෙල්බන් වලදී තමයි මේ දේවල් ඔක්කොම වෙනස් වුණේ. ඊට පස්සේ මගේ හස්බන්ඩ් මගේ මහත්තයා තමයි ඒකට අවස්ථාව සැපයුවේ. මං හිතන්නේ අර කරන්න බැරි වෙච්ච එක එයාගේ ඔළුවේ තිබුණා. ඒක නිසා හරීම මේ කියන්නේ මෙහි ආවයින් පස්සේ ඒ ප්ලෑන් එක වෙනස් වුණා. කියන්නේ කමන්නේ දැන් ඔයා මේ මිස් වෙච්ච දේවල් කරන්න ඕනේ. එතකොට ඔයාගේ තව එක ප්‍රශ්නයක් කියන්න ඕනේ. නිකම්ම නිකං CD එකක් නෙමේ. ඇයි එහෙම CD එකක් කියන්නේ? ඒකටත් ඇත්තටම හේතුනේ අජන්ත අයියා හැමතිස්සෙම බලනවා ගුණාත්මක දෙයක් එළි දක්වන්න එක තමයි මේන් අයිඩියා එක ඕන වෙලාවක ඕනම දෙයකදී. ඉතින් CD එක කරනකොටත් ඒ සින්දුත් ගීත තෝරනකොට ගීත රචකයන් තෝරනකොට ඒ වගේම ඒ සංගීත අධ්‍යක්ෂකවරු තෝරනකොට අපි ගොඩාක් ගොඩ දේවල් හිතලා බලලා තමයි ඒ දේවල් කරලා මේ සුදුසුම ගීත ටික එකතු කරගෙන තමයි CD එක ලොන්ච් කරේ. ඉතින් ඒ අවස්ථාව 2014 මං හිතන්නේ අපි පැතුම් මතක් කරන්න ඕනේ. මොකද අමගේ තිබිච්ච පළවෙනි ප්‍රසංගයේ සහභාගී වෙලා අපිට දීපු සහයෝගයයි අනිත් එක පැතුම් ඔය කිව්වා වගේ ඔයා දැක්කා අපි කොච්චර මහන්සි වුණාද කියලා. හැම දෙයකටම ස්ක්‍රිප්ට් එකක් පවා ලියාගෙන පුංචි පුංචි දේවල් පවා දේවල් බොහොම සංවිධානාත්මකව ලෑස්ති කරගෙන තමයි කරන්නේ. ඉතින් ඒ දේවල් වලට ගොඩ මහන්සියක් ඒ වගේම ප්ලෑන් කරන්න ගොඩ කාලයක් යොදවලා තමයි අපි දෙයක් කරන්න හිතලා එලි මං කියලා එලි දක්වන්නේ.
0: හරි ලස්සන කතාවක්. ඒ කතාවත් එක්ක මේ මෙන්න මෙහෙම දෙයක් මට ඔළුවට එනවා චමරයක්. ඒ කියන්නේ දැන් මුලදී ඔබ ගීත ගායනය කරන එකත් නවත්තලා වගේනේ ඉන්නේ. ඊට පස්සේ මෙල්බන් වලට ඇවිල්ලා තමයි අජන්තය කියන්නේ දැන් හරි දැන් ඔයාගේ අර මිස් වෙච්ච දේවල් කරන්න පුළුවන්, එහෙම නැත්නම් ගීත ගායනා කරන්න ඔන්න මගේ අවසරය තියෙනවා, අපි කරමු වගේ දෙයක්. හැබැයි ඔබ ගීත ගායනා කිරීමෙන් විතරක් නවතින්නේ නැහනේ. එතකොට ඊට එහාවට ගිහිල්ලා පුංචි දූ දරුවන්ට ඒ දවස්වල ඔබගේ ඒ දැනුම බෙදා හදා ගන්නත් ආශ්‍රමයක්, එහෙම නැත්නම් සංගීත ආශ්‍රමයක් පිටවා ගන්නවා. ඊට පස්සේ සංගීත පන්ති පවත්වනවා. දැන් අරෝෂා කිව්වා වගේ ඊට පස්සේ ලොකු අයට ඒක තමයි අමාරුම වැඩේ. දැන් පුංචි උන්ට නම් කොහොම හරි කරලා පිටු ගන්නන්න පුළුවන් නේද? නමුත් මේ අපේ ලොකු වැඩිහිටි પરම්පරාවට ගීතයක් උගන්වන එක කියන එක හරිම අමාරු වැඩක්. කොහොමද ඒකට හිත පහළ වෙන්නේ? ඇයි දැන් අර Tamanට බැරි වෙච්ච දේ ඊටත් වඩා ඩබල් වගේ නේ ඊට පස්සේ උඩටම යනවා? කොහොමද ඒක උනේ?
1: ඔව් ඒක මේ බොහොම මේ අර කිව්වා වගේ හිත පහළ වුණා නෙමෙයි, හිත පහළ කරගන්නට උනා කියලා කිව්වත් හැරි. මොකද මේ අපේ මගේ පුතයි දුවයි සිංහල ඉස්කෝලේ යනවා, සිංහල භාෂා පාසලට ගියා එක කාලයක්. ඉතින් ඒ සිංහල භාෂා පාසලේදී මේ කොන්සර්ට්ස් වල විවිධ ප්‍රසංගවලදී මම හැම දරුවන්ගේ ඒ අයිටම්ස් වලට මේ උදව් කරන්න ගියා. මේ සින්දු කියන්න, ගායනයෙන් නර්තනයේ මේ අංගයන් වලට උදව් කරන්න ගිය වෙලාවේදී මම මොනවද කරන්නේ කියලා බලාගෙන හිටපු ඒ දරුවෙගේ තාත්තා කෙනෙක් හින්දා තමයි මන්ට ක්ලාස් එකක් පටන් ගන්න ඕනේ. මොකද එයා මට බල කරා, ඇයි ඔය තියෙන දැනුම කාත් එක්ක හරි බෙදා ගන්න නැත්තේ? මං දීපු එකම මේ එක්ස්කියුස් එක මට මේ සර්පිනාවක් නෑ, ඒ කියන්නේ කම්මැලි හින්දා එක ක්ලාස් එක කරන්න. ඊට පස්සේ කිව්වා හරි එහෙනම් මං මගේ ගෙදර තියෙන සර්පිනාවක් ගෙනල්ලා දරුවත් එක්ක පඩිපෙළ මේ ගෙදර දොරකඩ ගාව තියලා යන, ඔයා ඕන දෙයක් කරගන්න කියලා. එහෙම මේ තමයි මේ පටන් ගත්තේ. එතකොට සාගාරි කියන සංගීත ආශ්‍රමයේ තමයි මම පටන් ගත්ත ක්ලාස් එක. සාගරි කියන එකට හේතුවක් තියෙනවා. මගේ නම චමරි සාගරි ඉස්සල්ල පෙරේරා, දැන් වීරකෝට්. ඉතින් ඒ ස්වර පද්ධතියේ සාගරි තියෙන නිසා තමයි සාගරි ඇකඩමි ඔෆ් මියුසික් කියලා අපේ ක්ලාස් එක පටන් ගත්තේ. එතකොට මම තව දෙයක් කියන්න ඕනේ. ඔයා ඇහුවා පොඩි ළමයින්ට වගේම ලොකු අයත් එක්කම ලොකු අයටත් කරන එක ලේසි නැහැ කියලා. ඇත්තටම ලේසි නැහැ. හේතුව පුංචි ළමයින්ට කියලා දීලා ඒගොල්ලන්ගේ මේ මොනවද අනිසා තමයි සාගරි ඇකඩමි ඔෆ් මියුසික් කියලා අපේ ක්ලාස් එක පටන් ගත්තේ. එතකොට මම තව දෙයක් කියන්න ඕනේ. ඔයා ඇහුවා පොඩි ළමයින්ට වගේම ලොකු අයත් එක්කම ලොකු අයටත් කරන එක ලේසි නැහැ කියලා. ඇත්තටම ලේසි නැහැ. හේතුව පුංචි ළමයින්ට කියලා දීලා ඒගොල්ලන්ගේ

0: එන්ගේ ඒගලන් ඒගලන් තරංගයක් නෑ ඒගලන් දන්නේ නෑ මේ සිංහල සින්දුවක් කියලා මේ හෙට ස්ටේජ් එකට නගින්න ඕනේ නේද කියන එක නමුත් ලොකු අයට කරනකොට ඊට වඩා පොඩි වෙනස් අදහසක් තමයි බහුතරය අතර තියෙන්නේ බහුතර ලොකු කට්ටිය අයගේ තියෙන්නේ අද සින්දුවක් ඉගෙනගෙන හෙට ස්ටේජ් එකක් කියලා එක්ක එහෙම නැත්නම් හෙට පැදුරු පාටි එකට ගිහිල්ලා සින්දුවක් කියන්න බලා ගන්න කැමති අය තමයි ගොඩක් ඉන්නේ එහෙම කට්ටියට සින්දු කියන්න මට ගණන්න බෑ මොකද මට සින්දු කියන්න උගන්නන්න අමාරු ඒ කියන්නේ එහෙම නෙමෙයි වෙන්න ඕනේ ඒ කියන්නේ අපිට ගීත් අපිට තියෙන පොඩි දෙයක් තියෙනවනේ ඒක උපනම්ව ගන්න මට මොන හරි දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි මට කරන්න පුළුවන් හැබැයි අද ඇවිල්ලා හෙට සින්දුවක් කියන්න මට කරන්න ඒක කරන්න බැරි වැඩක් මට එහෙම මං ඉතින් ඒකින්ද මට හුඟාක් වෙලාවට කෝල්ස් එනවා සතියකට අඩුම ගානේ කෝල්ස් දෙකක්වත් එනවා මේ හැබැයි මං ඒ එන ඕන දුරකථන ඇමතුමකට කියන්නේ මේකට කාලයක් යනවා මේ බොහොම මේ කද්දයකට කිව්වොත් ඉම්පේෂන්ස් තියෙන්න ඕනේ ඒ මේ ප්‍රෝසෙස් එකට එහෙම පුළුවන් නම් අපිට යන්න පුළුවන් ගමනක් හැබැයි අද ඇවිල්ලා හෙට මෙහෙම කළා එහෙම කරන්න පුළුවන් කමක් නැහැ ඉතින් එහෙම කැමති කීප දෙනෙක් මං කිව්වොතින් බොහොම ඒ මම හරි ගරු කරන විෂයක් මේක මොකද මගේ ගුරු මෑණියන් ගැන මම පස්සේ කියන්නම් ඒකට හේතු සාධක වෙච්ච හේතු වෙනදා ඒකින්ද ඒකට කැමති ඒ විදිහට මගේ විදිහට කැමති කට්ටිය හොඳ පිරිසක් එකතු වුණා. එහෙම ඒක නිසා මට අර වැඩිහිටි කට්ටියට අමාරු වෙන්නේ නැහැ. මගේ මාත් එක්ක එකතු වෙලා ඉන්න වැඩිහිටි කට්ටියට මොකද බොහොම මේ මොකද නැවතිල්ලේ සංයමයකින් කිසි කලබලයක් නැතුව කිසි තරංගයක් නැතුව ඒ ඉන්න කැමති කට්ටිය රැඳිලා ඉන්නවා. මොකද මං ඔයා මුලින්ම අහපු ප්‍රශ්නෙට ආපහු මං යනවා. කන්සර්ට්ස් කරන්නේ නැහැ අවුරුද්දෙන් අවුරුද්දට කරන්න බෑ මට. ඒ කාලේ කියන්න බෑ කොච්චර කාලෙකින්ද කන්සර්ට් එකක් කරන්න කියලා. කන්සර්ට් එකක් බේස් වෙලා ක්ලාස් කරන්නෙත් නෑ. මට කරන්න බෑ ඒක. මොකද එහෙම කරොතින් මම ඔයා මේ ඇහුවා දැනුම බෙදා ගන්න. දැනුම බෙදන්නේ නෑ එතකොට අපි. මං දන්න පුංචි දෙයක් හරි උගන්නනවා නෙමේ ඒක බෙදා ගන්නවා නෙමේ වෙන්නේ මොකක් හරි ඒ මෙහෙකට මේ මේ කාලෙට මේම කන්සර්ට් එකක් කරනවා ඒක නිසා ඒකට ටාගට් කරලා ක්ලාසස් කරනවට වඩා මං කරන්නේ මගේ ආත්ම තෘප්තියට මගේ මේක මේන් ඉන්කම් එක නෙමෙයි මං ෆුල් ටයිම් රස්සාවක් කරන එක්කෙනෙක් ඉතින් ඒක ගොඩාක් දුරට මට හරි ඔලුවට නිදහස් හේතුව මම මේක කරන්නේ පැෂන් එකට එතන මාත් එක්ක එන දරුවෝ පොඩි ලොකු වැඩිහිටි සියලු දෙනාම එන්නේ යම් කිසි තරඟයකට ඉන්න කට්ටියට ඉන්න බෑ එ දිගටම එන්න බෑ හැබැයි අදටත් මං සන්තෝෂ වෙනවා පැතුම් මේක මං ඇත්තටම හරි ආඩම්බරෙන් කියන කතන්දරය මගේ පළවෙනි දරුවා මං 2012 තමයි සංගීත ක්ලාස් එක පටන් ගත්තේ අර මං කියපු තාත්තා නිසා ඒ දරුවා අදටත් පන්ති එනවා එතකොට අවුරුදු 14ක් නේද දැන් අවුරුදු 14ක් තිස්සේ එක් දරුවෙක් රැඳිලා ඉන්නවා කියන්නේ ඒක ගැන මම අවංකවම සතුටු වෙනවා ඒ අර ඒ එහෙම මේ බොහොම නැවතිල්ලේ සංයමයෙන් යුතුව මොන හරි දෙයක් ඒ දරුවන්ට ලැබෙන නිසාත් ඒත් එක්කම මොන හරි තෘප්තියක් මං හිතනවා සැටිස්ෆැක්ෂන් එක කියන එක හරියට බලපානවා මම හරීම මේ පන්තියක් කරලා ඉවර කරලා මගේ මං හැමදාම ඉවර කරනකොට මගේ ගුරු වැඩිව මතක් කළා මම පින්දීලා තමයි නැගිටින්නේ ඒක මං හැමදාම හිතින් කරන දෙයක් වගේම මං පුදුම විදිහට සන්තෝෂ වෙනවා මේ හරිම සතුටින් පන්තියක් ඉවර කරගන්න පුළුවන් ඒ පිරිසක් එකතු වෙලා මේ වැඩේ කරන්න පුළුවන් වෙච්ච එක ගැන මං අවංකවම සතුටු වෙන ගුරුවරියක් වතින් හරි
1: අපිත් දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ආශ්‍රය කරනවා නමුත් මේ අද තමයි මම දැනගත්තේ පන්තියේ නම ඒ කියන්නේ ආශ්‍රමයේ නමේ තියෙන තේරුම මම දැන් ප්‍රසංග වලට ඇවිල්ලා අනවුන්ස් කරත් මම කියලා තින්නේ එක තැනකදී මම සගරි කියනවා සාගාරි කියනවා මම ඇත්තටම ඉතින් හිටියේ මේ සරිගම පද නිසා වගේ එකක් කියලා දැන් හිතන්නේ නමේ කොටසකුත් ඒකට බද්ධ කරගෙන තමයි කරලා තියෙන්නේ කියලා. ඒකයි සාගාරි කියලා කියන්නේ. සාගාරි සංගීත ආශ්‍රමයේ ආශ්‍රමයේ ඉන්න අපේ වැඩිමහල් එහෙම නැත්නම් පළවෙනිම වැඩිමහල් ශිෂ්‍යයා. අරෝෂය මොකද හිතන්නේ ගුරුතුමිය ගැන?
2: ගුරුතුමිය ගැන කතා කරනකොට මතක් කරලා දෙන්න ඕනි දැන් අපේ සිංහල සංස්කෘතියේ තියෙන උතුම්ම ගුණාංගයක් තමයි වැඩිහිටියන්ට ගරු කිරීම. වැඩිහිටියන්ට ගරු කිරීමේ එක කොටසක් තමයි තම

0: තමන්ගේ ගුරුවරුන්ට සැලකීම. ඉතින් මේ කරන උතුම් ක්‍රියාව දැන් අපේ චමර වීරුකොන් වගේ කෙනෙක්ව මේ මග පාදල දුන්න ගුරුවරියට උපහාර දැක්වීම මහා ඉතාමත්ම උතුම් ක්‍රියාව කියලා අපි සලකනවා. ඉතින් ඒ වගේ දරුවෙක් ඒ වගේ ගෝලයෙක්ව හදපු කෙනෙක් ගුරුවරියකට උපහාර කිරීම තමයි මෙතන උගක්ම කෙරෙන්නේ. ඉතින් මේ හරි සන්තෝෂයි ඒ වගේ දෙයක් අපේ දරුවන්ටත් කියලා දෙන එක. මොකද මේ අපේ අතරින් ගිලිහිලා යන උතුම්ම ක්‍රියාවක්. අද හරි අඩුයි ඔය වගේ මේ දේවල් දකින්ද. නැති වෙලා යන දෙයක් අපි කොහොම හරි රැකගන්න බලනවා. ඒ වගේම කියන්න ඕනි මේ මේක නිකම්ම නිකං මේ සංගීත පන්තියකුත් නෙවෙයි මේ ගුණධර්මත් උගන්නන දෙයක් තැනක්. නිකම්ම ඇවිල්ලා ගායනයක් කරලා යන තැනකුත් නෙවෙයි. එතකොට මේ ප්‍රසංගයේ දිහා බැලුවහමත් කියන්න පුළුවන් මේක මේ ගායනයට මැදි වෙච්ච එකක්වත් නෙවෙයි. මෙදාසර ඇවිල්ලා බලන්න පුළුවන් තාමත්ම නර්තනියෙන් උසස් නර්තනයකුත් දකින්න පුළුවන් දෙයක්. අපි ඔයා නොදන්න අපි මුගත් දෙනෙක් මේ නොදන්න දෙයක් තමයි මේ අපි චමර විශාරද චමර වීරකෝන් ගායනයට අමතරව නර්තනයටත් ඉතාම දක්ෂයි. ඉතින් ඒ දරුවන්ව පුහුණු කරනවා දැක්කහම බලා ගන්න පුළුවන් නර්තනයෙන් උත් පිහිටලා තියෙන විදිය. ඉතින් මේ මේ ප්‍රසංගයේ වැළුවහම බලා ගන්න පුළුවන් ගායනයට අමතරව නර්තනයත් ඒකට ඇතුළත් වෙලා තියෙනවා කියලා.
1: අර ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියන එක බොරු කරපු තවත් දිරිය කාන්තාවක්. මේ කොහොමද මේ ඇවිල්ලා ඉන්න අරෝෂ ඒ වගේම ගායනි කවින්දියා කොහොමද ඔබේ තක්සේරුව මේ අය පිළිබඳව?
2: ඔව් තක්සේරුව මුලින්ම කියන්න ඕනේ පැතුම් මේ බොහොම බිග්ගාඩ්ස් කියලා මම ඒක එහෙම තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ තමන්ගේ කුසලතාවයත් එක්කම ඒ ක්වලිටිස් තියෙන්නේ නැතුව දිග ගමනක් යන්න බෑ. ඉතින් මට එකතු වෙලා ඒක තමයි මුලින්ම දේ. ඒ මුල්ම දේ අර දැන් අරෝෂ කිව්වා වගේ ගුණධර්ම කියන එක ගෙනියන්න ඕනේ. මගේ පන්තියට එන කට්ටියට තරගයක් හිතේ තියාගෙන හිටියොතින් දිගටම යන්න බෑ. ඉතින් මම ඒ එක පැත්තක්. ඒක තමයි මූලික දේ. මොන දේ තිබ්බත් වැඩක් නැහැ අපේ ඇටිටියුඩ්ස් හරි නැත්තම්. ඒක තමයි මූලිකව බලපාන්නේ. ඕනම කටයුත්තකදීත් ඒකයි. අපි හොඳ සත්භාවයෙන් දෙයක් කරනවා නම් ඒක සාර්ථක වෙනවා. ඒ අපි හිතමු ඒත් එක්කම අපි රැයට නිදා ගන්නකොට සැනසෙල්ලේ නිදා ගන්න පුළුවන් නම් ඒක තමයි අපි කරන දේ. එතකොට මේ කවින්දියා ගයනී ඒගොල්ලන් ගැන කතා කරෝතින් සංගීත පැත්තෙන් කතා කරෝතින් මම දකින ප්‍රගතිය ඒගොල්ලන්ගේ සමහරක් වෙලාවට දැන් මුලදී ආපු ගයනී මේක කිව්ව නිසා දැන් මට බය නැතුව කියන්න පුළුවන් මේ මොන හරි ප්‍රසන්ට් කරනකොට ඒගොල්ලන් මේ කොහේ හරි දෙන්නේ තුන් දෙනෙක් ඉස්සරහ අපිට සින්දුවක් කියනකොට කොයිතරම් නර්වස්ද කියලා ඒ නර්වස්නස් එක නැති කරන එක ඒගොල්ලන්ට කොන්ෆිඩෙන්ස් බිල්ඩ් අප් කරන එක. එතකොට ඒගොල්ලන්ගේ හිඩන් ටැලන්ස් මොන හරි තියෙනවා නම් ඒවා එළියට ගන්න උදව් කරන එක තමයි මම කරන්නේ. ඉතින් මේගොල්ලන් කිසි පැකිලීමක් නැතුව මේ කවින්දයා ගයනි දැන් අද ඇවිල්ලා ඉන්නවා. ඉන්න තව මගේ පොඩි දරු ඊළඟ ජෙනරේෂන් එකේ තුන් දෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා මෙතන ඉඳගන්න ඉඩ නැති වුණාට. ඒගොල්ලන්ගේත් ගායන හැකියාවන් බලා ගන්න පුළුවන්. තව චුට්ටකින් ඔයාට පොඩි මේ ඒගොල්ලන් සින්දුවක් කියලා පෙන්න ඒගොල්ලන් ආවි සින්දු කියන කතා කරන්න නෙමෙයි අද. ඒත් එක්කම තව සතුටට කාරණයක් තමයි මේ පැතුම් මගේ ක්ලාසිකේ ඉන්න ගොඩක් කට්ටිය ඒගොල්ලන්ගේ ඔරිජිනල්ස් ඒගොල්ලන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ එලි දක්වපු කට්ටිය එක්කෙනෙක් ගයනී අරෝෂ ඒ වගේ තව කීප දෙනෙක් මුතු ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ එලි දක්වන්න. ඒගොල්ලන්ට මම ඇත්තට මං හරිම සතුට වෙන කාරණාවක් තමයි මම සින්දු දෙකක් ස්වතන්ත්‍ර තියෙනවා නම් මගේ කවුරු හරි මගේ ගෝලයක් ස්වතන්ත්‍ර නිර්මාණ හතරක් කරලා එලි දක්වලවා නම් ඒක ඊට වඩා සතුටක් තවත් නැහැ. ඉතින් මම ඒගොල්ලන්ට හැම වෙලාවෙම මට පුළුවන් දෙන්න පුළුවන් සපෝට් එක මම දෙනවා. ඒක මං හරිම අවංකවම ආදරෙන් ආසාවෙන් කරන දෙයක්. මොකද මං හිතන්නේ ගුරුවරයෙක්ට තමන්ගේ ගෝලයෙක් ගුරුහරුකම් මොන හරි මන් දීපු දෙයක් ඉගෙනගෙන ඒක එලි දක්වනවා දකින තරම් සතුටක් නැහැ තවත්. ඉතින් මං ඒක ගොඩාක් අත්විඳින කෙනෙක්. ඒක ගැන ගොඩක් සතුට වෙනවා ඒත් එක්කම ඔයාට චුට්ටක් අහන්න පුළුවන් වෙයි වෙනස් මාදිලියේ ඒ කියන්නේ කටහඬවල් එකතු වෙච්ච තරුණ දරුවෝ ටිකක් ඉන්නවා ඒක ගැනත් මම සන්තෝෂ වෙනවා මොකද ඒ ජෙනරේෂන් එක අපේ ජෙනරේෂන් එකට වඩා වෙනස් විදියට හිතන්නේ ඒගොල්ලන් අහන්නේ වෙනම ජාතියේ සින්දු ඒ එහෙම දරුවෝ පිරිසක් එකතු වෙලා අපේ ගීතයට කැමැති කැමැත්තෙන් අහන එකම ලොකු දෙයක් කියලා මං හිතනවා ඒවට මේ කොච්චර සාධාරණයක් කරන්න කැමැත්තෙන් ඉන්නවද කියන එක ලොකු දෙයක් කියලා මම දකිනවා අපේ සංස්කෘතික අංගයන් වලට දෙන සහයෝගය ඒක ගැන මං ගොඩාක් සතුටටපත් වෙන කෙනෙක් කියලා කියන්න පුළුවන්
1: මම අපි දැන් බොහෝ දේවල් කතා කරන්නේ බොහෝ වෙලාවකුත් කතා කරා මං කැමතියි මේ වෙලාවේ සජීවීව ගීතයක් අහන්න ඔබගේ සාගාරි අපේ සංගීත ආශ්‍රමේ ආදරණීය දුල පුතාලා සූදානම් වෙලා ඉන්නවා චමරියක් අපිට පොඩ්ඩක් කියන්න මොකක්ද මේ ගායනා කරන්න සූදානම් වෙන ගීතය ඒ විස්තර ටික
2: ඔව් පැතුම් මේ දරුවෝ තුන්දෙනා මං කිව්වේ එක්කෙනෙක් ප්‍රමෝදි එක්කෙනෙක් සචිනි මගේ දුව අනිත් එක්කෙනා මිනෙත් ඒ තුන්දෙනා තමයි මගේ ඒ ගෲප් එකේ ඒ ඒජ් ගෲප් එකේ ඉන්න පරණම දරුවෝ තුන්දෙනා ඉතින් ඒගොල්ලන් තමයි සීනියර් ගෲප් එක කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලන්ට ටාස්ක් එකක් දුන්නා මේ අපි ළඟ එදිදක් වෙන කන්සර්ට් එකේ ඒගොල්ලන්ටම අයිටම් එකක් ක්‍රියේට් කරගෙන ඒගොල්ලන්ගෙම මේ කැමති සින්දු පික් කරගෙන ඒගොල්ලන්ම කොරියෝග්‍රාෆි කරගෙන ඒක එදිදක් වන්න කියලා. ඉතින් මේ ඒ සෙග්මන්ට් එකේ පොඩි කැලක් තමයි ඔයගලන්ට අද අහන්න පුළුවන් වෙන්නේ සචිනි පමෝදි මිනෙත්
1: හොඳ අපිට මැදිරියේ මේ වෙලාවේ ඉඩ නැති නිසා ඔවුන් අනිත් මැදිරි ඉඳලා තමයි අපිට ගීතය ගායනා කරන්න මම විශ්වාස කරනවා එයා සූදානම් ඇති කියලා අපි ඒ ගීතය අහන්නයි දැන් මේ සූදානම් වෙන්නේ මැදිරි අංක 2ට අපි මේ වෙලාවේ යනවා

0: හරිම හරිම ලස්සනයි මේ අපිට මේ ඉතමත් මේක සජීවීව කරන නිසා සමහරට මේ ශබ්දවල පුංචි පුංචි අඩුපාඩු තියෙන්න පුළුවන් නමුත් සොරාංජලිව බලන්න આવොත් එහෙම මේක උපරිම ලෙස විඳින්න පුළුවන් මේ තුන් දෙනා අතර තවත් බොහෝ අය ඉන්නවා
1: අනිවාර්යෙන් පැතු මේ තුන් දෙනාට අමතරව මේ සෙග්මන්ට් එක මේ තුන් දෙනාමම කරපු එකක් ඒගොල්ලන්ම සින්දු පික් කරලා ඒගොල්ලන්ම මේ මොනවද සෙග්මන්ට් එක හදාගත්ත දැන් ඒගොල්ලන් පරිණත දරුවෝනේ මාත් එක්ක අවුරුදු ගණනාවක් හිටපු මේ කට්ටියට එහෙම බැරි වෙන විදියක් නැහැනේ ඉතින් මේ මග පෙන්වීමත් එක්ක මම හිතනවා ඒගොල්ලන් බොහොම සාර්ථක නිර්මාණයක් මේ ඉදිරිපත් කරනවා දැන් කරුවා වගේ ඊට වඩා සෑහෙන ලොකු ලස්සන අයිටම් එකක් එදාට දකින්න පුළුවන් මේගොල්ලන්ගෙන් ඉතින් මේ මගේ පළවෙනි ගෝලයා පමුදී මගේ දුව සචිනි මිනෙත් තමයි මේ අද මේ මෙතන මේ පොඩි ගායනාව ඉදිරිපත් කරේ පැතුම්
0: එතකොට ඒගොල්ලොත් එක්ක කතා කරන්න පුළුවන් නමුත් අපිට මේ වෙලාවේ මේ අපි එයාලගේ දස්කම් බලමු මේ එදාටම ඇවිල්ලා මේ ඉන්නකෝ අපි අරෝෂය ළඟට යන්න ඕනේ
2: මේ පැතුම් මේ පොඩි අමතකච්ච දෙයක් තියෙනවා කියන්නේ මේ අපි ගායනය ගැන කතා කරා නර්තනය ගැනත් කතා කරා ඊට වඩා තවත් දෙයක් අමතකච්ච දෙයක් තියෙනවා ඉතා උසස් අන්දමේ ඇඳුම් ආයත්තම් නිර්මාණය කරලා තිනවා මේ මේ මේ පන්තියට එන දරුවෙක්. ඉතින් ඒක බලන්න මොහොනි ඇවිල්ලා මොන තරම් උසස් අන්දමට ඒක ඒ දායකත්වය දීලා තිනවද කියලා. ඉතින් මේ මං නැවතත් ආරාධනා කරනවා ඇවිත් නරඹන්න මේ මේ මේ සංගීත නිකම්ම නිකම් කන්සර්ට් එකක් නෙවෙයි. ගායනය, නර්තනය අමතරව අනිත් දේවලුත් බලා ගන්න පුළුවන්.
0: ඔව් ඩැඩි ඩොන් ඩ්‍රම් තියටෙක් කියලා කියන්නේ මේ හැම දෙයකම ලස්සනම තැනක් ඩැන්නොම් පැත්තේ තියෙන අපිට හැකියාවක් ලැබුණා ඩ්‍රම් තියටෙකේ ප්‍රසංග කිහිපයක් ලංකාවේ පවත්වන්න. හැබැයි ඩ්‍රම් තියටෙක වෙන් කරවා ගන්න හරිම අමාරුයි. ඒ වගේම ලංකාවේ ප්‍රසංග ඉතාමත්ම අතලොස්සයි ඩ්‍රම් තියටෙක තිබෙන්නේ. අපිට හැකියාවක් ලැබුණා 2006 වගේ ඩ්‍රම් තියටෙක විවෘත කරපු මොහොතේම ඩ්‍රම් තියටෙකේ ප්‍රසංගයක් කරන්න. ඉතින් මම හිතන්නේ ඒ වටා පිටාවත් එක්ක ස්වරාංජලි අතිශය දර්ශනීය ප්‍රසංගයක් බවට පත්වේවි. මා විශ්වාස කරනවා මේ මාසේ 16 වෙනිදා වෙනකොට ඩ්‍රම් ශාලාව අතුරු සිදුරු නැතුව පිරි ඉතිරියයි කියලා. මොකද මේක ගායන ප්‍රසංගයකට එහා ගිය තවත් කළගුණ දැක්වීමේ අපේ මහඟු උත්සවයක් බවට පත් වෙලා තිබුණා. අපි ඊගෙන කතා කරමු. කවින්දා, මේ කොහොමද දැන් මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යන්නේ මේ ප්‍රසංගය වෙනුවේ?
3: මේ දවස්වල අපි පුහුණු වීම සිද්ධ වෙනවා. ඉතින් ඒකත් හරිම ලස්සන අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. මොකද කියනවා නම් දැන් මම කිව්වා කලින් මම සංගීතමය, කියන්නේ මට පසුබිමක් නැහැ. හැබැයි ක්ලාස් එකට සම්බන්ධ වුණාට පස්සේ මම දැනගත්තා විවිධ වෘත්තීන්වල විවිධ වයස් කණ්ඩායම්වල එක සහයෝගයෙන් සිද්ධ වෙන වැඩක් කියලා මේක. ඉතින් අපි ඇත්තටම මම කතා කරන්නම් අභියෝගයක් ගැන මට තියෙන.
0: ඒක හොඳයි.
3: ඉතින් මම ඉගෙන ගත්ත දෙයක් තමයි මං හිතුවා, ඒ කියන්නේ සින්දු කියද්දී තනියම සින්දු කියනවයි කියන එක සාමාන්‍යයෙන් ඒක කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ තමයි හැබැයි කණ්ඩායමක් විදිහට විවිධ හඬ, එතකොට විවිධ වයස් වලය, එතකොට අර අපි ගන්න වේරියේෂන්ස් හරි ඒ වගේ දේවල් පුහුණු වෙනවා කියන එක ඒක ඇත්තටම අභියෝගයක්. ඒ කියන්නේ කණ්ඩායමක් විදිහට ලස්සන දෙයක් එලි දක්වනවා කියන එක තමයි අභියෝගය. හැබැයි අපි කණ්ඩායමක් විදිහට අපි එක එකිනෙක අදිහා බලලා, ඒ කියන්නේ මොන වගේ දේවල්ද වෙන්න ඕනේ, ඒ කියන්නේ මොන වගේ ගායනෙන් හරි, ඒ කියන්නේ අපිට තියෙන අපි කියමු කොරියෝග්‍රාෆ් ඒ පැත්තෙන් හරි හැදෙන්න තියෙන දේවල් අපි ලස්සනට ඉදින් කරලා, අතරම කියනවා නම් කාලය යනවා තේරෙන්නේ නැහැ. අපි මධ්‍යම රාත්‍රී වෙනකන් උනොත් අපි ප්‍රැක්ටිස් කරනවා. ඉතින් හැම වෙලෙම අපි කොතනද අපිට වෙන්න ඕනේ, මෙතන ඉම්ප්‍රූව් කරන්න ලස්සනයි, අපි හැම ලස්සනට කරන. අතරම කියනවා නම් මම වාසනාවන්තයි, හරිම වෙලාවෙදී මට පන්තියට සහභාගි වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා මට වේදිකාවකට නැගලා මගේ පොඩි කාලේ තිබ්බ හීනයක් ඇත්තටම ඒක කරගන්න මට හැකියාව ලැබෙනවා. ඉතින් සොරාංජලි සහ අපේ විචාරද චමරිවිරකුන් මහත්මියට පින් සිද්ධ වෙන්න.
0: දැන් චමරි අක්කා කිව්වා මේ ඇවිල්ලින්න අය දක්ෂතා තියෙන අයට වඩා ඉතාමත්ම ලස්සන හදවත් තියෙන මේ ලෙංගතු කට්ටිය කියලා. එහෙමම ලෙංගතු කෙනෙක්නේ ගායනි, දැන් ගායනි මුලින්දම ආපු හින්දා කොහොමද චමරිත් එක්ක මේ වැඩේ කරනකොට තියෙන?
4: ඔව් පැතුම්, දැන් අපි ඔක්කොමලා මේ අම්මලා තාත්තලා අපේ ක්ලාස් එකේ ඉන්න අය. සහ එතකොට අපේ ෆැමිලි ලයිෆ් තියෙනවා. ඊට පස්සේ අපි වැඩ කරන අය හුඟක් අය ෆුල් ටයිම් වැඩ කරන අය. හැබැයි ඉතින් සතියේ එක දවසක් අපි පන්තියට එන්න ඒක ඒ දැන් අඟහරුවාද තමයි අපේ පන්ති තියෙන්නේ. යන්නේ ඊළඟ අඟහරුවාද එන්නේ කවදද කියලා බලාගෙන ඒ තරම් අපි හරීම හරි රිලැක්ස්ඩ් ඒ පන්තියට ගියාම අපි ඉගෙන ගන්නවා අපි අපේ ස්වර අභ්‍යාස කරනවා වෝකල්ස් ඉම්ප්‍රූව් කරගන්න ඒ ඔක්කොම කරනවා ඊට අමතරව ඒ අපි ඒ එකතු වෙලා පැය ගෙවන පැය හරීම විනෝදෙන් විහිළු දහළු කරමින් සමහර දවස්වල ඉතින් අපි කෑම බීමත් ගෙනල්ලා චමරි ටක් ගාලා ප්ලේන්ටි එකක් හදලා එහෙම දේවලුත් තියෙනවා. ඉතින් දැන් අපි කොන්සර්ට් ප්‍රැක්ටිස් වලදීත් එහෙම තමයි. ඉතින් ඒ කෑම බීම වලින් නම් අඩුපාඩුවක් නැහැ. මේ එකතු වෙලා හරියට කරනවා. ඉතින් ඒකයි අර ඒ අපේ ඉන්න ටීම් එක චමරිට ෆුල් සපෝට් එක දෙන්න තමයි අපි කැප වෙලා ඉන්නේ. ඒ වගේම ඉතින් අපිට ඉන් රිටර්න් කියන්න බැහැ චමරි දෙන සහයෝගය සහ අපේ දේවල් ඉම්ප්‍රූව් කරගන්න මේ දෙන සහයෝගය. මම එකක් කියන්නම්. මං චමරි කිව්වා මේ ඔරිජිනල් සින්දුවක් කරා කියලා. මම ඒක කරනකොට චමරි ලංකාවේ මං හිතන්නේ තාත්තස්සනින් පෙලා ගිහිල්ලා. හැබැයි මට හැම වෙලාවෙම කෝල් කරලා මගේ ඒ දේ හරියට වෙන්න උපදෙස් හැම වෙලාවෙම දුන්නා. මේ ඉතින් ඒ අතින් අපි හරි වාසනාවන්තයි. අපිට මේ වගේ පිටරටක ඇවිල්ලා අපිට පිටරට කියලා තේරෙන්නේ නැහැ මේ පන්තියට ගියාම. අපි ඇත්තටම ලංකාවේ විදිහට තමයි ඉන්නේ. ඉතින් මේකත් අපි කොහොම හරි අපිට හරි අමාරුයි කටපාඩම් කරගන්න තියෙනවා. මොකද මේ චම්මරි ගුරුතුමියගේ කොන්සර්ට්ස් වල පොත් බලන්න ඒවා බෑ.
0: ඒ වසයි ටිකක් නේද?
4: නෑ ඉතින් අපි ඇත්තටම ඒකේ හොඳක් දකිනවා. ඒකයි අපි කොහොම හරි කැප වෙලා ඒක කරනවා. මේ අචන්ත අයියත් ලොකු සපෝට් එකක් දෙනවා ප්‍රොජෙක්ට් එකේ වචන දාලා ඔක්කොම කරලා. ඉතින් අපි කොහොම හරි කරනවා. එදාට ඇවිල්ලා බලන්න කොච්චර ලස්සන ප්‍රසංගයක්ද කියලා.
0: මේ චමරේකේ අර මොකද්ද අර දන්න කියන අයියා දුන්න පොත? ඒ මොකද පොතේ නම කිව්වේ?
1: ගුණදාස ලියනගේ මහත්මයාගේ මොකද්ද අජන්තයි දෝන කමලාවති.
0: මොකද්ද මේ පොත ඇත්තට මේ මොකද්ද අජන්ත අයියේ මේ පොත? අජන්ත විරකෝන් මේ හැම දෙයක්ම පිටුපස්සේ ඉන්න අයෝමය ශක්තිය මත් එක්ක නම් සාමාන්‍යයෙන් සතියකට සැරයක් විතර කතා කරලා කොහොම හරි මේ ප්‍රසංගය ගැන දේවල් තමයි කියන්නේ. නැදෙන් දුරකථන මුතුන් 50ක් විතර දුන්නාම අපිට එකක් විතර සම්බන්ධ කරගන්න පුළුවන් නේද?
5: ඔව් පැතු. ඔය දැන් පොතක් ගැන ඇහුවා ඒක පොත පෙරළුණා වැඩේ හරි ගියා.
0: බලන්න ඒකට වෙන්නද පොත ගෙනල්ලා දෙන්න ඇත්තේ නේද?
5: ඔව් ඒකේ මේ ගුණදාස ලියනගේ මහත්මයා ලියපු දෝන කමලාවති පොත ඇත්තටම මේ චමරි මේ ඔය ගුවන් විදුලි සංස්ථාවට යනවා කියලා තින් මට ඔය කතා කියනකොට මට ওই පොත මතක් වුණා. මම ওই පොතේ දවසට කියවෙන මිනිසෙක්. එතකොට ඒ පොතේ තියෙන්නේ ඔය ඒ චරිතේ මොකද ගුවන් විදුලි සංස්ථාවට ගිහිල්ලා වෘත්තිය කරගෙන ගිහිල්ලා ඉතින් ආය ප්‍රොමෝට් වෙන්න වෙච්ච සිද්ධි. ඔව් පොඩි පොඩි කතා ටික.
0: ඉතින් ඒ කියන්නේ තමන්ගේ මේ අර දන්න නංගිව ආරක්ෂා කරගන්න උවමනා තිබිලා
5: තියෙන්නේ. පොඩි ඒ වගේ එකක් තමයි.
0: ඒ වගේ ට්‍රික්ස් අපිත් දැනගත්තා නම් හොඳයි ඒ තවස්සල්. ඇත්තටම කතා කරන්න උත්සාහ කරේ අපි වැස්සක් වගේ ප්‍රසංගය කරා. ඊට පස්සේ ඔබ හරි අපූර්ව ප්‍රසංගයක් කරනවා. දැන් මේ මෙවර වගේම කලගුණ දැක්වීමක් මහිට කරපු ප්‍රසංගය අපි පොඩ්ඩක් ඒක ගැන මතක් කරන්න ඕනේ. මොකද ඒ වගේ ප්‍රසංග බොහෝ අඩුවෙන් තමයි ඒ කාල වකවානුවේ කෙරලා තිබුණේ. ඇයි එහෙම දේවල් හිතුනේ?
5: ඔව් පැතුම් දැන් චමරි මුගේ මූලිකත්වයෙන් අපි තුන්වෙනි ප්‍රසංගය මේ පවත්වන්නේ. ඒ කියන්නේ වැස්සක් වාගේට අමතරව ඊට පස්සේ චමරිගේ වැස්සක් වාගෙන් පස්සේ අපි කරා නවරත්න ගමගේ මහත්මයාට ප්‍රසංගයක් උපහාර ප්‍රසංගයක් මහේන්ද්‍ර පැස්කුවෙල්ට උපහාර ප්‍රසංගයක් ඊට පස්සේ තමයි මේ ගුරුතුමීවම. මොකද ඔය තුන්දෙනාම කරන්න හේතුව නවරත්න ගමගේ මහත්මයයි මහේන්ද්‍ර පැස්කුවෙල් මහත්මයයි තමයි චමරිට CD කරන්න ඉස්සල්ලා මට කරේට කරදර කරා කරන්න කියලා සින්දු කරන්න පුළුවන් චමරිට එහෙම කරන්න පුළුවන් කියලා පුදුමාකාර සහයෝගයක් දැක්වේ දෙන්නම. ඊට පස්සේ චමරිගේ වැස්සක් වාගේ කොන්සර්ට් එකෙන් පස්සේ ඒකේ සාර්ථකත්වයත් එක්ක මට කීප දෙනෙක්ම කිව්වා ප්‍රසංග කරන්න කියලා නමුත් මම එවෙලේ හිතාගත්තේ කරනවා නම් අපි කරන්න ඕනේ මේ වගේ මේ කියන්නේ චමරිට උදව් කරපු සංගීතයට උදව් කරපු අයට උපහාර දක්වන එක තමයි උපහාරයක් වශයෙන් තමයි කරන්න ඕනේ කියලා එතනින් තමයි තෝ මේ අපි ඒ මහත්මුරු දෙදෙනායි ගුරුතුමීවයි තෝරාගත්තේ ඉතින් ගුරුතුමී ගැන කතා කරොත් චමරි එක ගැන වැඩි විස්තර කියයි ඉතාමත්ම මේ මම ඉතින් ආ ඔපෙම් සම්මතලා තියෙන කාලේ චමරියෝ පන්තියට යනවා. ඉතින් මම ওই වටේ කැරකෙනවා ඉවරනක. ඉතින් එන වෙලාවක් නැහැ ක්ලාස් එකෙන්. ක්ලාස් එකෙන් එන වෙලාවක් නැහැ. මොකද ඒ ගුරුතුමී මුදල් මේවා කරගන්න නැතුව හරියට උගන්වන්න මහන්සි වෙන හරි මාර ගුරු අර ඒ කාලේ අපි අහලා තියෙන ගුරුතුමී කෙනෙක්. ඒක තමයි මේ ගුරුතුමීව තෝරගන්න හේතුව මං හැබැයි පැතුම් පොඩ්ඩක් අවස්ථාවක් කරන්නද අපේ ප්‍රොඩක්ෂන් ටීම් එකට
0: උදව් අනිවාර්යයෙන්ම කළ යුතුම දෙයක් නේද
5: ඒක දැන් මං ඇත්තටම මෙතන කතා කරනට වැඩිය මං හරි කැමති ඒ කට්ටිය කතා කරන දකින් මොකද ඒක චමරිගේ වාසනාව ශිෂ්‍යෝ ඒ චමරිගේ ළමයි ටික ඒ කියන්නේ ගෝලියෝ ඒකලන් දෙමාපියෝ ඒකලන් පුදුමාකාර සහයෝගයක් එදා ඉදන් අද වෙනකන් දක්වනවා එතනදී පැතුම් අමතක කරන්න බෑ 2014 ඉඳන් හැම ප්‍රසංගයකටම කොච්චර දුර වුණත් කලට වෙලාවට ඇවිල්ලා කරන්න පුළුවන් උපරිම කරනවා ඒක ඉතාමත් ලොකු වාසනාවක් ඒ වගේම මං නම් කීපයක් කියනවා හැබැයි මට 20 සමා වෙන්න ඕනේ උදේ බණ්ඩාර එදායිද මට උදව් කරපු මල්ලි කෙනෙක් වර්නන් තිසේරා වරුණ ආරිසිරි අරෝෂ ජයවර්ධන සංචිකා කියන්නේ චමරිගේ හොඳම යාළුවෙක් ඒ වගේම මේ අරෝෂ ටච් කර අපේ කන්සර්ට් එකේ කොස්ටියුම්ස් ගැන ඒ පුතා මම හිතන්නේ අවුරුදු 10-12 වගේ පන්ති වලට ආවේ ඉතින් එයා කොහොම හරි දැන් අවුරුදු 26ක් විතර ඇති ඉතින් එයාගේ ෆැෂන් ඩිසයිනින් වලින් තමයි ඔක්කොම මේ ෆැෂන් ඩිසයිනින් කෝස් එක තමයි කරේ. ඉතින් ඒකත් එක්කම එයාගේ අර මේ කන්සර්ට්ස් වල තියෙන එක්ස්පීරියන්ස් එක උපරිම යොදලා තිනවා. කියන්නේ ලයිටින් පැත්ත කොහොමද කොස්ටියුම් ඩිසයින් වෙන්නේ ඔක්කොම දාලා හරි ලස්සනම හැම සියලුම කොස්ටියුම්ස් ඩිසයින් කරේ පුතා. ඒක හරි ඒක චමරිගේත් වාසනාව ඒ වගේ පුතෙක් එහෙම වැඩකට අපේම වැඩකට සම්බන්ධ කර ගැනීම. ඒ වගේ තව චමරි ප්‍රොඩක්ෂන් එකේ කවුරුත් අමතකුණා මට. ප්‍රදීප් විසානායක ඔය වගේ කීප ගොඩක් ඉන්නවා ඇත්තටම සමමයේ අපිට ප්‍රොඩක්ෂන් එකේ සපෝට් කරන. ඒගොල්ලන්ටත් මම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ.
0: හොඳයි මේක මේ දවන්ත ව්‍යාපෘතියක් අපි අර මීට කලින් කරපු ප්‍රසංග තුනටම වඩා වෙනස් ආරක ඊට වඩා වෙනස් තැනක ඊට වඩා වෙනස් විදිහට දැන් ඔබ කියන ඉතින් නර්තනයත් ඇතුළත් කරලා නටනවා ගයනවා හැම දෙයක්ම තියෙනවා ඉතින් මේක හරි ලොකු වැඩක් වෙනවා ගෙදර වැඩ අතපසු කරලාද මේවා කරන්නේ එහෙම නැත්නම් කොහොමද ඔබෙන් ලැබෙන සහයෝගය ඇත්තටම නෝන මහත්තයාට
5: මමද
0: ඔව්
5: අපු ගොඩක් වැඩ කරනවා
1: මං හිතන්නේ මං ඒකට උත්තර දුන්නොතින් හරි කියලා මේ පැතුම ප්‍රසංගයක් පවත්වන්නට කලින් එයා අහනවා මම මේකට වැඩේට බහින්න ඕනේද එපාද කියලා. එතකොට එහෙම ඊට පස්සේ ෆුල් ඔතොරිටි එක ඊට පස්සේ අජන්තය තමයි ගන්නෙ. සහයෝගය කිව්වොතින් ඇත්තටම මුළු ප්‍රොඩක්ෂන් එකේම ඕවර්ඕල් ක්වොලිටි එක මේන්ටේන් කරන්න හොඳ වැඩක් එළියට දාන්න ඒ දරණ මහන්සිය මං හිතන්නේ වෙන කාටවත් මැච් කරන්න පුළුවන් කියලා. ඒත් එක්කම මං හිතන්නේ යාගේ වෘත්තියත් එක්කම බැඳිච්ච එකක් තමයි ඇටෙන්ෂන් ටු ඩීටේල්ස්. හැම පොඩි දෙයකම හරි කොන් හොයන කෙනෙක් ඒක හරියටම තියෙන්න ඕනේ කෙනෙක්.
0: ඒක ගැන මට තේරෙනවා.
1: මං හිතන්නේ පැතුම් ඒ එක්ස්පීරියන්ස් කරලා තියෙනවා කතා කරන්න මොනවද කොච්චර වෙලාවක් යනවද මෙතනින් කොච්චර මේ ඒ හැම දෙෙම මොනවද සැලසුම් කරන්නේ අජන්ත අයියා. ඉතින් ඒක නිසා සහයෝගය කියන්නේ මං හිතන්නේ ඒක මේ තත්ත්වයකට අපිට මෙතුවක් කාලයකට අපි හැම කරපු හැම ප්‍රසංගයක්ම කලින් එකට වඩා උසස් වුණා. ඒක අපි අත්දැක්කා. ඉන්න දරුවොත් අත්දකිනවා. බලන්න එන කට්ටියත් ඒක අත්දැකපු දෙයක්. ඉතින් ඒ දේ හැම එකම පිටිපස්සේ ඉන්නේ අජන්තය තමයි.
0: හොඳයි අපි දැන් අර වැඩසටහනේ අත්‍යවශ්‍යම දේ කතා කරන්න ඕනේ මෙල්බන් නගරේ වෙලාව රැ 9 විනාඩි 47යි ඒ තමයි අපේ ගුරුතුමිය ඒ ඇය වෙනුවෙන් තමයි මේ කටයුත්ත කරන්නේ අපි ඇයගෙන යම් යම් දේවල් මතක් කරා නමුත් ගුරුතුමියගෙන් ඉගත්ත සිසුවියම ඒ ගැන මතක් කරනවා නම් ගොඩක් හොඳයි මේ මොහොතේ
1: ඔව් පැතුම් මම බොහොමත්ම ගෞරවාන්විතව ආදරෙන් භක්තියෙන් මතක් කරන චරිතයක් තමයි සංගීත නිපුන් මංජුලා සිනවිරත්නයන් මම සංගීතය විතරක් නෙමෙයි ඇයගෙන් ඉගෙන ගත්තේ මම මේක හැමදාම කියන දෙයක් දැන් කලින් ගයින කිව්ව අපි තේ බීලා ප්ලේන් ටිකක් බීලා හැම යන්නේ කියලා දෙයක් ක්ලාස් එකක් හෝ දෙයක් කරන්නේ කමර්ෂල් පර්පස් එකක් නැතිව ඒක බොහොම හදවතින්ම දෙයක් කරන කෙනෙක් කියලා මම දැක්ක අද්දුටුව කෙනෙක් තමයි මගේ ගුරුතුමිය මං හිතන්නේ මම සමහරක්ලාට මං නිකන් ඕල් ස්කූල් ටයිප් කියලා කියනවා මෙහෙදි කට්ටිය. ඒකට එක හේතුවක් සම්පූර්ණ ඒකට හේතු වෙන්නේ මගේ ගුරුතුමිය. මොකද මං එයාගෙන් දැක්ක දේවල් තමයි මම මගේ ඇඟට ඉන්හෙරිට් වෙලා තියෙන මම ඒ දේවල් තමයි මම ගෙනියන්නේ. බොහොම ගෞරවාන්විතව මම මේ කටයුත්ත කරන්නේ ඇය නිසා කියලා මම කියන්න ඕනේ. ඒ දේවල් මං ඉන්හෙරිට් කරගත්තේ එයාගෙන් කියලා කියන්නත් ඕනේ. ඇත්තටම මංජුලා සෙනවිරත්නයන් කියන්නේ අද ප්‍රවීණයි කියලා ඉතාමත්ම දක්ෂ ගායකයෝ ගායිකාව ශ්‍රී ලංකාවේ ඉන්නවා නම් ප්‍රොෆෙෂනලි ප්‍රොෆෙෂනල් සිංගර්ස්ලා ඒ ගොඩක් කට්ටියට ගුරු හරුකම් දක්වපු ගුරු මෑණි කෙනෙක් ඒත් එක්කම දරු පරපුර ශිෂ්‍ය පරපුරට ශාස්ත්‍රීය සංගීතය මැනවින් ඉතාමත්ම කිසිම දෙයක් කදේකට කියන්නේ ගුරු මුෂ්ටියක් නැතිව මේ කියා දෙන මග පෙන්වන ගුරු මෑණි කෙනෙක් තමයි ඒත් එක්කම විශ්වවිද්‍යාල කතික ආචාර්යවරියක් විදියට මේ ආචාර්යවරියක් විදියට කටයුතු කරනවා. ඉතින් ඒ කියන්නේ විශ්වවිද්‍යාලවල සිසු පරපුරටත් මග පෙන්වන ගුරුවරියක්. ඒත් එක්කම මම අර කිව්වා වගේ ඒ ඔක්කොමත් පැත්තකින් තියලා මේ තමන් කරන වැඩේට භක්තියෙන් ආදරෙන් දරුවෙක්ට දෙන්න පුළුවන් හැමදේම කිසිම නිර්ලෝභීව උගන්නන තව කෙනෙක්ගේ දක්ෂතාවය දැකලා සතුටු වෙන මම මේ ස්ටේජ් එකේ ගායනා කළේ නැහැ නමුත් මගේ ගෝලයා මෙතන ස්ටේජ් එකේ ගායනා කරනවා දැක්කම සතුටු වෙන්න පුළුවන් චරිතයක් එය ඉතින් ඒක නිසා මම බොහොම මේ ඇත්තටම ආඩම්බර වෙනවා මට ඇය වෙනුවෙන් මේ වගේ ඇය වගේ මේ ඉතාමත්ම පරිණත ඉතාමත්ම දැනුම් සම්භාරයක් තියෙන දන්නෝ දනිති කිව්වොතින් හරි ශාස්ත්‍රීය සංගීතය ගැන දන්න පිරිස දන්නවා ඇය කොයිතරම් දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක්ද මොනතරම් එක්ස්පීරියන්ස් කෙනෙක්ද කියලා ඒ ශාස්ත්‍රීය ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය පිළිබඳව ඉතින් මම බොහොම සතුටු වෙනවා එකක් මගේ ගුරුමෑණියන්ට මම හිතන්නේ සිසුවෙක්ට ගෝලයකට කරන්න පුළුවන් ලොකුම දේ තමයි තමන්ගේ ගුරුවරයෙක්ට ගෞරවය දක්වන්න පුළුවන් උපරිමයෙන් දක්වන්න පුළුවන් වෙච්ච එක. ඒ වගේ තියෙන ශ්‍රී ලංකාවෙන් අපි ඔස්ට්‍රේලියාවට ගෙනල්ලා ඇය වෙනුවෙන්ම ප්‍රසංගයක් කරලා ඒත් එක්කම ඇය වගේ කෙනෙක්ගේ අනුදැනුම මග පෙන්වීම යටතේ මගේ සිසු දරුවන් එකම වේදිකාවක ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් එළි දක්වන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් වෙච්ච එක ගැන මම පුදුම ගොඩාක් සතුටු වෙන කාරණාවක්. ඒත් එක්කම ළමයින්ටත් පණිවිඩයක්. මගේ සිසු දරුවන්ටත් පණිවිඩයක්. මේක තමයි සාමාන්‍යයෙන් අපේ කල්ච එක කියලා මේව කරන්නේ වෙන්න ඕනේ කියන එක දැනුම දෙන්න පුළුවන් ඒ අවවාදය ඒ පණිවිඩය දෙන්න පුළුවන් අවස්ථාවක් කියලත් මම හිතනවා.
0: ඇත්තටම ආදර්ශයක් විදිහට අපිට ගන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ දැන් මෙතන ගුරු ගෝල પરම්පරා තුනක් එකට එකතු වෙන මොහොතක් 16 වෙනිදා තව එච්චර දුරකුත් නැහැ. තව සති එකමාරක් විතර කාලයක් තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවානේ හැමෝටම මෙන්න කියලා මේ වෙනකොට මම හිතන්නේ ප්‍රවේශ පත්‍රය එහෙමනම් බොහෝසේ විකිණි අමාර ඇතේ කියලා මම විශ්වාස කරනවා. දැන් අපි ගමුකෝ කවින්ද කවින්ද මේ පළවෙනි වතාවටනේ අපිත් එක්ක එකතු වෙන්නේ මැදිරියක සහ මං හිතන්නේ චමරිය ඇතුළු සාගාරියෙක් එකතු වෙන්නේ. කවින්ද හිතන්නේ ඇයි මේක අහගෙන ඉන්න අපේ අසන්නෝ එදාට එන්න ඕනේ?
3: ඇත්තටම මම හිතන්නේ ඒක ලස්සන වැඩ. ඒක සාමූහික වැඩක්. ඒක දකින්න ඕනේ. කියන්නේ මොකද මට හිතන විදිහට අර මං කලින් කිව්වා වගේ සංගීතය කියන්නේ ගායනය විතරක් නෙමෙයි. අර හැමෝම එකතු වෙලා කරන ඒ සාමූහික වැඩේ බලන්න මෙන්න ඕනේ. කියන්නේ කොහොමද පොඩි දරුවගේ ඉඳලම අපි කියමු අපේ අරෝෂ අයියා වෙන කියන්නේ ඒ වගේ මට්ටමට වෙනකන් කොහොමද හඬ පරාස කියන්නේ ඒ හඬවල් හසුරවල තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ සංයමයකින් ගායනා කරන්නේ කොහොමද? ඉදිරිපත් කිරීම කොහොමද කියනක ඇත්තටම ඒක බලන්න වටිනවා. ඒක නිසා තමයි මයි 16 වෙනිදා ඩ්‍රම් තියටරේ තියෙන සරාංජලී අපේ සංගීත ප්‍රසංගය බලන්න එන්නම ඕනේ.
0: ඒ ප්‍රශ්නෙම ගායනකින් අහුවොත් එහෙම ඇයි අපි එන්න ඕනේ data?
4: එන්න ඕනේ. ඒකේ එච්චර ලස්සන ප්‍රසංගයක්. ඒ කියන්නේ මේක අපි කියන්නේ මේක පොඩි ළමයින් සඳහා තියෙන සංදර්ශනයක්. ලොකු අය සඳහා එහෙම නැහැ. මේක හැම වයස් මට්ටමකම කෙනෙක්ට ඇවිල්ලා රස විඳින්න පුළුවන් ඉතාමත් අලංකාර ප්‍රසංගයක්.
0: ඒක තමයි රහස.
4: ඒක තමයි රහස. ඒ කියන්නේ මං හිතන්නේ මේ වගේ ප්‍රසංගයක් මෙල්බර්න් වල මීට කලින් ස්පෙෂලි මේ උපහාර කරන ප්‍රසංගයක් මෙච්චර ලස්සනට මම නම් සහභාගි වෙලා නැහැ. මම හිතනවා මේක තමයි
0: පළවෙනි. අජන්තයි දැන් මේ එදාට මේ සංගීත ප්‍රසංගයකට අමතරව තවත් බොහෝ දේවල් තියෙනවා කියලා කිව්වා. යම් යම් දේවල් කියවුණා මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියලා. දැන් අපිට එහෙම තාම කියවෙච්ච නැති දේවල් එහෙම සර්ප්‍රයිසස් එහෙම එතන තියෙනවද කොහොමද?
5: ඔව් මම පැතුමලි ඊට ඉස්සෙල්ලම පොඩ්ඩක් අමතක වෙච්ච එකක් කියනවා. මම මට නම් තුනක් අබතුකුණා දැන් මතක් වුණා. ඒක හොඳ නැති ඉඳා මේකේ සවුන්ඩ්ස් කරන්නේ සමිත සෑම්ජේ සමිත ජදිරක. මම කෝඩිනේටින් කරන්නේ දර්ශන නාකන්ද. සූජීව මිහිටිය මල්ලි දන්නා වීඩියෝ පැත්තෙන් සහ මට ග්‍රැෆික් පැත්තෙන් ගොඩක් උදව් කරන එක්කනේ. ඔ මල්ලි අහපු ප්‍රශ්නේ මේක ඇත්තටම බේස් වෙලා තියෙන්නේ මේ ඉන්දියානු රාග සහ ශ්‍රී ලංකන් සංගීතය දෙක මික්ස් වෙන අවස්ථාවක්. ඉතින් මං හිතන්නේ මේ අපි ඉන්දියානු සංගීතය අහලා තිබ්බට අපේම එක්කෙනෙක්ගේ මේ ගායනයක් ඒ කියන්නේ මේ ඉන්දිය ගායනයක් ඒකයි පොඩි දැනුමකුත් ලැබෙයි මේ ප්‍රසංගයේදී. මොකද මමත් එහෙම සංගීතය ලොකුවට දන්න මිනිස්සෙක් නෙවෙයි. මේ චමරිහින්ද පොඩ්ඩක් එහෙම මෙහෙන් අහලා තියෙනවා. නමුත් රාග බේස් කොහොමද මේ සින්දු හැදුනේ, මොන වගේ රාගවලින්ද මේ සින්දුව හැදුනේ, ඒ වගේ දැනුමකුත් ඒ ගුරුතුමී මේ ප්‍රසංගයේදී ඒකත් අපිට කියලා දෙන අවස්ථාවක් වෙයි. ඒකෙන්ද හරි මේ දැනුමත් රසයත් දෙකම ලැබෙන සංගීත ප්‍රසංගයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
0: ගෙදර යනකොට යමක් අරගෙන යන්න පුළුවන් සන්ධ්‍යාවක් බවට පත් වෙයි.
5: අනිවාර්යයෙන්ම.
0: ඒ වගේම තමන්ගේ දැන හඳුනුම්කම් ඒවා ආයමත් අලුත් කරගන්න පුළුවන් වෙන, තමන්ගේ දැනුම අලුත් කරගෙන අලුත් දැනුමක් තමන්ට එකතු කරගන්න පුළුවන් වෙන සන්ධ්‍යාවක් බවට පත් වෙයි. චමරියක්කේ අපිට තව විනාඩියයි තියෙන්නේ. බොහොම ස්තුතියි දුර කතර ගෙවාගෙන මැදිරියටම පැමිණීම ගැන. මම කිව්වා අපි එහෙ කරමු කියලා, නෑ මැදිරියට මෙන්න ඕනේ කියලා කිව්වා. ඉතින් මේ කට්ටියත් එක් කරගෙන මේ දුර පුතාලත් අරගෙන මේ වැඩිහිටියත් අරගෙන මෙච්චර දුර ගෙවාගෙන ආපු එකට බොහොම ස්තුතියි. ඒ වගේම අපි ස්වර්ණ FM වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා ඔබට මේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ඔබටයි මේ අවසාන අවස්ථාව හැමෝටම කතා කරන්න.
1: ඔව් බොහොමත්ම ස්තුතියි පැතුම් මේ අවස්ථාව අපිට ලබා දුන්නට, මේ පැය ගාන අපිට ලබා දුන්නට. ස්වර්ණ FM තව තවත් ස්වර්ණමය විදිහට දියුණු වෙන්නට කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම පැතුම් මටත් වඩා හොඳට දන්නවා අර කමර්ෂල් පර්පස් එකක් ඔළුවේ නැති වුණාම වැඩක් කරනකොට ඒකේ තියෙන සතුටයි. ඒ අත්දැකීම ගැන ඔබත් හොඳටම දන්න කෙනෙක් නිසා මම මේ බය නැතුව කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ වැඩසටහනක් තමයි අපි ප්‍රසංගයක් තමයි අපි මේ 16 වෙනිදා පවත්වන්නේ. ගුරු පූජාවක් එක්ක, දැනුමකුත් එක්ක, වෙනස්ම මාදිලියේ භාරතීය සංගීත රටාවන් සහ ජන ශ්‍රී ලාංකීය ජන ගායනාවන් වලට මුසු වෙච්ච වෙනස්ම මාදිලියේ හෝරා කීපයක් ගත කරන්නට එන්නට කියලා ආරාධනා කරනවා දැන් අර කිව්වා වගේ බොහොම ප්‍රවේශ පත්‍ර බොහොමයක් විකිණලා ඉවරයි ඒ නමුත් තව කීපයක් තියෙනවා ඉතින් කැමති නම් සහභාගී වෙන්නට පුළුවන් ඒත් එක්කම බොහොමත්ම ස්තුතියි නැවත වතාවක් පැතුම් එදා ඉඳන් අද දක්වාම අවුරුදු ගණනාවක් තිස්සේ එකම විදිහට මේ මොනාද සම්බන්ධතාවයක් පවත්වාගෙන යන එක එච්චර පහසු කටයුත්තක් නෙමෙයි මේ වගේ කාලයක බොහොම අද කොන්සර්ට් එකක් කරනවා හෙට තරහ වෙනවා එහෙම මේක අවුරුදු 2014 සිට අද දක්වාම මේ ඒ දෙන සහයෝගයට ඒ හිතවත්කමම තියාගෙන ඉන්න ලැබීම එකත් ලැබෙන එකත් ලොකු දෙයක්. ඉතින් බොහොමත්ම ස්තුතියි පැතුම ඔයාටත් අපේ දරුවෝ බොහොම සතුටින් අද මේකට සහභාගී වෙන මේ සියලු දෙනාම ඒගොල්ලන්ටත් වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් නැවත වතාවත් ගොඩාක්ම ස්තුතියි කියලා කියන්නට ඕනේ.
0: හොඳයි ප්‍රසංගයේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ඒසු ප්‍රාර්ථනා කරනවා. මෙන්න ආයමත් වතාවක් චමරි වීරකෝන්ගේ හඬයි අපි මේ ගුවනට මුසු කරන්නේ.

විශර්ද චමර වීරකෝන් ප්‍රමුඛ සාගාරි සංගීත ආශ්‍රමයෙන් නිර්මාණය වෙච්ච හරි ලස්සනම ගීතයකින් අපි අද වැඩසටහන ඉවර කරනවා. මෙල්බන් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට අරගෙන ආපු ස්වර්ණ FM අදට මෙසේ නිම කරමින් ලබන සමුදත් හරියටම රෑ 8ට අපි එනවා ඔබව ස්වාගෙන එතෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රාහීම සතියක්. ආයිබෝවන් වාසනාවන්.